0: The World at Night on your local station, Plenty Valley FM.
1: දරුවෙකුගේ මොළේ වර්ධනය ආසන්න වශයෙන් 90%ක් ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර්ෙහිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
2: Station sponsor
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා

0: යොවුන් කටයතුවල සිට පශු වෛද්‍ය හෙද සේවේ දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරාගන්න ඔබට අවශ්‍ය රැකි අවසඳහා කුසලතා ලබාගන්න නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරයා සමඟ එය යථාර්ථයක් කරගන්න නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
1: Authorized by the Victorian Government, Melbourne.
2: Station sponsor.
3: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
4: ස්ටේෂන් ස්පොන්සර්.
3: වික්ටෝරියාව පුරා පවුල් සඳහා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දී ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පවුල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල් වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පවුල් වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
4: station sponsor.

0: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රලුස්සරින් විඩවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: මෙල්බන් නගරයට සීතල කාලය ඇවිල්ලා සති දෙකකුත් ගියා. සීතලයි තමයි පරිසරයේ. ඒ වුණාට සාලිය අපේ සමාජයේ හරිම උණුසුම්. ඒ උණුසුම් වෙච්ච සමාජය ගැන කතා කරන්නට තමයි අදත් අපි දෙහෝරාවක් ඔබ සමග එකතු වෙන්නේ ලක්මිහිර පවන සාර සංග්‍රහය සමගින්. මැදිරියේ ඉන්නවා සාලිය ගලප්පත්ති රංජිත් වීරසිංහ.

0: සාලිය අපේ අසන්නන්නට මතක් කරන්නට කැමති වැඩසටහන ආරම්භයේදීම දැන් අපේ අසන්නන්ට පුළුවන් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා එහෙම නැත්නම් මොකක් හරි වැඩසටහන පිළිබඳ මේ මොහොතේ ඇතිවන අදහසක් 0468 277 886 මම නැවතත් කියන්නම් මම්කය පෑනක් තියෙනවා නම් ළඟ තියෙනවා නම් ලියා ගන්න 0468 877 886 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හැටියට එවන්නට ඔබට පුළුවන්. කෙටි පණිවිඩයක් හැටියට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඒ ලැබෙන පණිවිඩය අපේ ඉදිරියේ තියෙන තිරයේ අපට දැర్శණය වෙනවා. ඉතින් ඔබත් සමග සංවාදයක් ගොඩනගා ගන්නට අපත් සමග සංවාදයක් ගොඩනගා ගන්නට එයින් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් දක්වන්න එය අපට පහසුවක්. ඒකම මතක් කරන්න දෙපා ඔබේ අදහස දක්වන විට ඔබේ නමත් ඔබේ ප්‍රදේශයත් ඔබ පදිංචි ප්‍රදේශය කුමක්ද කියන එකත් සඳහන් කරන්නට. ඉතින් 0468 277 886 අපේ දුර කෙටි පණිවිඩ සඳහා අංකය. සාලිය කාලකට පස්සේ අපි තුන්දෙනාම මැදිරියේ ඉන්න වෙලාවක්.
1: ඇත්තටම මේ මං මොකද පසුගිය මාසෙම ලංකාවේ හිටියේ. ඉතින් ආවා. ඉතින් ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද අපේ රංජිත් සරුයි මේ ජගත් අයියයි ඊළඟට අපේ රොෂාන් මල්ලි. ඉතින් ඔය තුන්දෙනාම බොහොම ලස්සනට මේ ගුවන් විදුලිය කරනවා. ඉතින් ඇත්තටම මේක පොදු ගුවන් විදුලියක් බොහොම ලස්සනට යනවා. ඉතින් හරි ආඩම්බරයි. මොකද අපි බොහොම ලස්සනට නිර්මාණය කරපු රේඩි ගුවන් විදුලිය බොහොම ලස්සනට හැමදාම මේ අපේ ජනතාවගේ අපේ මිනිස්සුන්ගේ අපේ අසන්නන්ගේ හදවත් එක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ රේ ගුවන් විදුලිය බොහොම ලස්සනයි. මොකද මේ ගුවන් විදුලියක් තුළින් නිර්මාණය විය යුත්තේ තමන්ගේම මතවාදයන් වලට වඩා මේ අපේ පොදු සාමිකත්වය තුළ නිර්මාණය කරන මතවාදයන්. ඉතින් ඒක බොහොම ලස්සනට කරනවා. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න අපේ රංජිත් සර්ට ඒත් එක්කම මේ ජගත් අයියට මේ ගුවන් විදුලියේ බොහොම ලස්සනට නිර්මාණාත්මක ගුවන් විදුලියක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන්. ඉතින් රංජිත්
2: ඔව් සාලිය සතුටේ දෙන්නම එකට ඉන්නේ එක ගැන. එතකොට පාලුවක් නෑ පහුගිය දවස්වල ටිකක් පාලුවක් වුණා මෙතන. හරිම පාලුයි රාත්‍රියේ සීතලයි. අහන්න ඕන ප්‍රශ්නේ තමයි අසන්නන්ගෙනුත් අහනෝ මේ මාවත කටු අත්තු බොරළු මතක තියාගෙන ඉන්න ඕනද බුමුතුරණක කකුල තිබ්බාම. දැන් අපි සින්දුවෙන් කිව්වේ එහෙම මතක නැහැ කියලානේ. ඉතින් අතන මතක තියාගෙන ඉන්න ඕනද එහෙම? එහෙම අවශ්‍යතාවයක් තියනවද?
0: මම හිතනවා රංජිත් මතක තියාගෙන ඉන්නට ඕනි කියලා. අපි කටු මතින් නැත්තම් රළු බොරළු පොළව මතින් ඇවිදගෙන බුමුතුරුණු පොළවට ආවට පස්සේ අපිට අපි ආපු මාර්ගය අමතක වෙනවා නම් අපි අමතක කරනවා නම් මහින්දන්නේ ඒක මනුෂ්‍යත්වයට ගැළපෙන දෙයක් නෙමෙයි. අපිට අර අපි කියන්නේ අපි මුලමතක තියාගන්නට ඕනි කියලා. ඒ මුලමතක තියාගැනීමේ විශේෂ වාසි තියෙනවා. අපිට කවදාගත් එකෙන් අවාසියක් වෙන්නේ නැහැ. අපි මුලමතක තියාගැනීමේ වාසිය තමයි අපි එදා හිටිය කොතනද අද ඉන්නේ කොතනද කියන එක ගැන තක්සේරුවක් කළා. ඒ ගමනේ එන්නට අපට හැකි වුණේ කොහොමද කියන කාරණය අනේ පණිවිඩය අනිත් අයට බෙදා දෙන්නට අපට පුළුවන් වෙන එක.
1: ඔතන මම දකින්න විදිහට අපේ ජීවිතයේ ආරම්භය ඕනෑම බොහෝ අපි කතා කළොත් ලෝක ඉතිහාසයේ බොහෝ දක්ෂ බොහොම නිර්මාණාත්මක මිනිස්සු මේ හැම කෙනෙක්ම මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් බහුතරයක්ගේ ජීවිතයේ මූලාරම්භය බොහෝම ඇත්තටම කටුකයි. කටුකයි අත්දැකීම් වලින් පරිපූර්ණයි අත්දැකීම් බහුලයි. මේක මිනිහෙකුට අමතක කරන්න පුළුවන් නේද? ඇත්තටම අපි කටුපාරක දිගේ සෙරප්පුනතු ඇවිදගෙන ඉන එකයි. ඊට පස්සේ අපි ටයිල්ස් පොලෝක ඉන්න එකට අපිට ඒක දැනෙන්නේ නැහැ ටයිල්ස් පොලෝ ඉන්න එකට. නමුත් කටුපාරගෙන පාර අපේ කකුල් වල දැනෙනවානේ. අපේ මනසර දැනෙනවානේ. ඒක කිසියම්ම පුද්ගලයෙක් අමතක කරනවා නම් මම හිතන්නේ ඒ පුද්ගලයාගේ මනුෂ්‍යත්වය සම්බන්ධයෙන්ුත් ඒ මනුස්සයාගේ මේ ජීවිතය සම්බන්ධයෙන්ුත් ලොකු ගැටලුවක් ඇති වෙනවා.
0: නේද? ඒක සාලිය දැන් අපිට අර කටු පොළවේ පය තිබ්බහම දැනුණ වේදනාව මතක තියෙන නිසා තමයි සුවපහසු පොළවේ ඉන්නකොට මේක සුවපහසුයි කියලා අපට දැනෙන්නේ.
1: හරියටම හරි. නමුත් සුවපහසුයි ඉන්නකොට අපිට ඒක ස්වභාවිකවම අමතක වෙනවා. මොකද ඒක නිින්ද විඩාබරභාවය නිසා අපට විවේක ගැනීම ස්වභාවය වැඩි වෙනවා. නමුත් කටු පොළවේ ඉන්නකොට අපිට නිදාගන්න හිතෙන්නේ නැහැ නේ. නමුත් කටු පොළවේ ඉඳගෙන විවේ පොළොට ආපුවාම අපේ අර අපේ ජීවිත කතාව ජීවිතේ කටුක බව අපිට මෙනෙහි කරන්න බැරි නම් අපේ එතන තියෙන ලොකු ගැටලුවක්. එහෙම නේද රංජිත්?
2: අපි ආපු මාවතේ තියෙන දුක් ගැහැට කටළු මතක තියෙන්න ඕන. ඒක ගැන විවාදයක් නැහැ. හැබැයි ඒ මතකයෙන් දුක් විඳින්න නරකයි. ඒ මතකයේ තියෙන්න ඕනේ ඒ වගේම අපිට තියෙන්න ඕනේ අපේ සහකම්පණයේ තියෙන්න ඕනේ එහි විදියට මාවතක ගමන් කරන කෙනෙක් දැක්කහම මෙයා මේ මම විඳපු දුක දැන් විඳිනවා කියන එක ගැන කල්පනාව තියෙන්න ඕනේ ඊට පස්සේ එහෙම නොවෙන්න තමන්ට විතරක් නෙමෙයි මාවතේ කටපඳුරු ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. දැන් අපි ආපු මාවතේ කටුපඳුරු තිබුණාට අපි පිටිපස්සෙන් එන අයට ඒ කටුපඳුරු අපි ඉතුරු කරන්න නරකයි. අපි අනාගතයට මාවත සකස් කරලා තියන්න ඕන. අපි විඳපු දුක ඒ විදිහටම නොවිඳින්න. මේක නැතුව සමහර වෙලාවට අපි හිතනවා අපි දුක් විඳලා මෙතෙන්ට ආපු නිසා අපිට පස්සේ එන අය දුක් විඳලාම මෙතෙන්ට එන්න ඕන කියලා. මම ඒ කතාවට ඒ විදිහට එකඟ වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කොහොමද
0: කියලා. පැහැදිලිවම. ඔව්. මොකද අපේ යුතුයකම වෙන්නට ඕනේ. අපේ අනාගත පරපුරට නැත්තම් අපේ පසුපසින් එන අයට අපි විඳ දුක මෙන්න මේකයි කියලා ඔවුන්ට අවබෝධ කරලා දෙන එකට වඩා අපි ඒ ඔවුන්ට ඒ අපි විඳ දුක ඔවුන්ට නොවිඳින්නට හැකි පරිසරයක් ගොඩනගා දෙන එක.
1: ඔව් ඇත්තරම මේ මම දැන් ලංකාවේ මතක සටහන් වලට යන්නම් මම ලංකාවේ මගේ ජීවිතේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ලංකාවේ අරන් තිබ්බේ නැහැ. මං ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ගන්න ලංකාවට ගියා. ඒකෙදි ඒ මිනිස්සුන්ට හිරිහර කරන ප්‍රමාණය සාපේක්ෂව මම හිතුණා මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන එකම දෙයයි. ඒ කියන්නේ මට එතනදි තේරුණේ මේක එක ඔෆිසර් කෙනෙකුට පැය භාගයක් දුන්නා නම් අර එන කෙනා පෝලිං හතරකට පෝලිං පහකට අරින්න ඕනේ නැහැ. එයාට මොකද මේ රටේ පුරවැසියෝ මේ ඡන්දදායකයෝ තමයි මේ එන්නේ. මොකද මේ මිනිස්සු සැක කරලා මේ මිනිස්සු හතර පහ පොලකට ගිහිල්ලා එකම දේ සාහතික කරගන්න අරිනවා නම් මේ රටේ මේ පුරවැසියන් ඡන්දදායකයන්ට මේ රටේ මහ විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක නැවතා දැමිය යුතුයි කියලා නමුත් අවසනාවකට තාම අපේ අලුත් රජය ඇවිල්ලා මේ තියනවා අවුරුදු එකමාරයි ඉදිරියේදී අපි හිතනවා වෙනස් වෙයි කියලා. නමුත් ඒක වෙනස් වෙලා නැහැ. හොස්පිටල් වලත් එහෙමයි.
0: සාලි මේ දේවල් ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා. මම මේ උත්සාහ කළේ මේක හොයාගන්නට. මම මේක සේව් කළාවේ අද මම සේව් කරගත්ත Facebook සටහනක් හෙන්රි වර්ණකුල සූර්ය ලියපු. ඔහු අපූර්ව කතාවක් ලියලා තිබ්බා. ඔහු කාර්යාලයකට ගිහිල්ලා වැඩ කරගන්නට ගියාම ඔහු ලැබපු අත්දැකීමක්. මාස ගානක් මාස දෙකක් යන වැඩි මන් දවස් දෙකෙන් කරගෙන ආවා ගියසුමානි කියලා ඔහු ලියලා තිබුණා. ඔහුට හරි සතුටුයි ඒ ගැන. ඉස්සර මේ වැඩේට මාස දෙකක් ගියා. නමුත් මම සත් දවස් දෙකෙන් වැඩේ කරගෙන ආවා. ඉස්සර වගේ නෙමෙයි දැන් කාර්යාලවල කටයුතු වෙන ආකාරය ඉතාම හොඳයි කියලා. ඇත්තටම හොඳ පැත්තට හැරෙමින් යනවා. නමුත් 100%ක්ම ඒ දේ වෙලාවේ කියලා අපිට කියන්නට බෑ.
1: අවුරුදු ගානක් තිස්සේ මේ ඒකාකාරී පැවතිච්ච සමාජ ක්‍රමයක් වෙනස් කරන්න සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් යනවා. ඒක ඇත්තටම ඒක මිනිස්සු අත්විඳිනවා අර මෙට්‍රෝ බස් එකෙන්. මෙට්‍රෝ බස් එක තාමත් අර බස් ගෙමුණු කියන්නේ අපේ රටේ මිනිස්සු ආසා හිරට යන්න ඊළඟට පඩිපෙල් නැගින්න. අපි දන්නවා වයසට යනකොට මිනිස්සුන්ට කොච්චර අමාරුද පඩිපෙල් නැගින්න කියලා. අද මේ මෙට්‍රෝ බස් එක මම දැක්ක ලංකාවේදී මම හරි ආසාවෙන් බැලපු දෙයක්. ඒ බස් එක යන මිනිස්සු කොච්චර විඳිනවාද කියලා මම බලබල ගියා. ඒ මිනිස්සු පුදුම විඳනාත්මක හැඟීමකින් තමයි බස් එකේ යන්නේ. ඒක අපි මේ ඕස්ට්‍රේලියාවට ආපු හින්දා අපි දන්නවා මේ බස් එකේ තියෙන සුවපහසුව. එතකොට අපි ලංකාවේ හිටියනම් පිටරට යන්නේ නැතුව අපි මේ බස් එකට නැග්ගම අපිට ඇති වෙන ආත්ම තෘප්තිය සතුට හිතාගන්න බෑ. ඉතින් අනුරලා විශේෂ වෙනස්කම් රටේ සිද්ධ කරමින් යනවා. ඉතින් මං හිතනවා ඒක
2: කැමති සර් සාලිය අර ප්‍රවාහන අමාත්‍යාංශයේ තිබිච්ච ගැටලුව මමත් ඕක පහුගිය වතාවේ ගිය වෙලාවේ ඒ විදිහටම අත්විඳා. එක දෙයක් තමයි එතන ඒ අයට සේවය කරන්න ඕන වුණාටම එයාට නොතේරුම්කමකුත් තියෙනවා. දැන් අර මිනිස්සු පොලිමේ ඉන්නවා නිසා පුටු ටිකක් තියලා තියෙනවා. එතකොට පොලිමේ ඉන්න ඕනේ නැහැ, වාඩි වෙලා ඉන්න ඕනේ. හැබැයි පුටුවේ තිබ්බට පුටුවේ නැගිටලා ඊළඟට පුටුවේ නැගිටලා ඊළඟට නැගිටිනෝ වාඩියනෝ නැගිටිනෝ වාඩියනෝ ඒ විදිහට පුටු දිගේ ඉස්සරහට යනවා.
1: එතන මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා. එතෙන්ට ගිය ගමන් අර කසිප්පු බොන මිනිහා ගමකට ගියපුවාම කසිප්පු විකුණන මිනිස්සු දන්නවනේ. ඒ වගේ එතෙන්ට ගියපුවම එතන ඉන්නවා කැචස්ලා. ওই කැචස්ලා ඇවිල්ලා මහත්යෝගේ hina වෙන මූණෙන් කතා කරන ස්වභාවයෙන් අඳුර ගන්න පුළුවන්. මේ නිලධාරි පන්තිය ඒ මිනිස්සු රඳවගෙන ඉන්නවා Tamanට something එකක් ගන්න. මොකද ඒ මිනිස්සු ඇවිල්ලා කියන මහත්යා මොකද? යමක්කමක් තියෙන හොඳට ඇඳුම් මිනිස්සුද මහත්යා කොහොමද? මහත්යා මොනවද වැඩක් කරලා වුණාද? එතකොට මේ මිනිස්සු හරි කිව්වොත් ඔව් මට කරලා දෙන්න මට නම් රුපියල් 3000ක් දෙන්නකෝ. මම මේ ඔක්කොම කරලා දෙන්න මහත්යා ඉදිරියේ ඉන්න. අන්න ඒක ඒ නිලධාරි පන්තියට දිගටම ගෙනියන්න ඕනේ. ඒක නවත්තන්න අපේ රංග මහත්තයාට තමයි පුළුවන්. රංග මහත්තයා ඇවිල්ලා ඔතන හතර පහ දිනක් දැම්මනම් ඔය මේ ඔක සිද්ධ වෙන්නේ.
2: ඒ වගේ තමයි සාලිය මට.
0: රංජිත් මට තප්පරයක් දෙන්න මම අර කලින් කිව්ව සටහන මම හොයාගත්තා. ලියන්නේ හෙන්රික් වර්ණකොළ සූරිය. ඔහු ලියනවා දවස් 3න් අර්ථ සාධක සල්ලි. මීගමුහා ගම්පහ රෙජිස්ට්‍රාර් කාර්යාවලින් ලබා දුන් සුපිරි කාර්යක්ෂම සේවය ගැන ඊයේ ලිව්වා. මේ ආණ්ඩුව යටතේ රාජසේවය කාර්යක්ෂම වන බව සඳහන් කළා. ඒ මගේ අත්දැකීම. එතකොට ආණ්ඩුවට ක්‍රෙඩිට් දෙන්න අසතුටු අය කියනවා ඔවා හුදකලා සිදුවීම් කියලා. ඒත් මෑත පොලිසියෙන් හැර මා ලැබූ අත්දැකීම් ධනාත්මකයි. මට රජයේ ආයතන කීපයකට යන්න සිද්ධ වුණේ විශ්‍රාම දිවියට එළඹීමත් එක්කයි. මුලින්ම ග්‍රාමසේවක නෝනාගෙන් පදිංචි සහතිකයක් හා මගේ අත්සන් සහතිකෙකුට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ගන්න අවශ්‍ය වුණා. දුරකථනයෙන් ඇය කාර්යාලයේ ඉන්න වෙලාවක් ඇහුවම අවශ්‍ය විස්තර අහගෙන පදිංචි සහතික ගෙදෙට්ටම ගෙනවිද්දුන්නා. ඇඟිලි සලකුණු තියන්නයි අත්සන් සහතික කරගන්නයි ඕනි වුණාම ඒ වෙනුවෙන්ම ඇය කාර්යාලයට ආව. රස්තිය අදුවක් නෑ. අත්සන් සහතික කරගන්න නාත්තාණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ප්‍රාදේශීය ලේකම් හෝ දෙවිනියා හිටියේ නෑ. මං එතෙන්ට ගිහින් එකලම එකල වෙද්දී මහත්තයා ඇයි කියලා විමසූ මහත්මියක් මිනුත්තු පහක් ඇතුළත වැඩේ කරලා දුන්නා. පිළිවෙලකට කෙටි පෝලිමක ඉඳලා පුතාගේ උපැන්න පිටපතක් ඉල්ලුවාම මිනුත්තු 10ක් ඉන්න කියලා මිනුත්තු 5න් පිටපත දුන්නා. ඒ කියන්නේ සිස්ටමැටික්, නිලධාරීන් කාරුණිකයි, වැඩ ඉක්මන්, රස්තිය අදු නෑ. මට විතරක් නෙමෙයි, ආව හැම දෙනාටම. රාජ්‍ය සේවකයන් සතුටින් ඇඟට දැනෙන ලෙස වැටුප් වැඩි වෙලා ඊළඟ ජනවාරි ඊළඟ වැඩිවීම සිද්ධ වෙනවා. අපට සැලකුවොත් අපිත් සලකනවා කියලා තමයි ඒ අය හිතනව ඇත්තේ. ඉතින් ඇත්තටම යම්කිසි පරිවර්තනයක් වෙමින් තිබෙනවා.
1: නෑ, පැහැදිලිවම ඕක සිද්ධ වෙනවා. ඕක දැන් AG කාර්යාලයකට ගිහිල්ලා ඒ AG මම ගියා AG කාර්යාලයකටත් ඔය ජාත් කියන එක සම්පූර්ණ ඇත්ත. AG කාර්යාලවල දැන් උපන සහතික ගැනීම, ඊළඟට ඔය වරිපණම් බදු සම්බන්ධය ගැනීම ඉස්සර වගේ කිසිම දෙයක් නැහැ. විශේෂයෙන් පහුගිය කාලේ මට මේ සිද්ධ වෙන්නේ මේ රජය ආවෙන් පස්සේ මේ කට්ටිය කරපු හොඳ දේවල්. මේ කට්ටිය අල්ලස් දෙපාර්තමේන්තුවෙන් පැනලා ඔය ආයතන කීපයක් වැටළුවා. තේරුණාද? වැටලා අත්තරගුණ ගත්තා. ඒක තමයි රාජ්‍ය තුල සිද්ධ විය යුත්තේ. මොකද ක්‍රමය වෙනස් කරන්න නම් නීතිය සහ නීතිය බලාත්මක කිරීම ඔය දෙකම සිද්ධ වෙන්න ඕනේ. ඒක පැහැදිලිවම සිද්ධ වුණා. ඒ සිද්ධ වීමේ ඵල තමයි කිසිම AG කාර්යාලයක ඉස්සර වගේ තුන්ඩු ආරං ඉන්න ඕනේ. කොලේ දින්න ඉවරනම් පස්සේ ඒ නිලධාරියාට බලය තියෙනවා ඒකේ කොපියක් අරන් දෙන්න. කම්පියුටරට ගිහුවා ගත්තා, කොපිය ගත්තා,
0: ආතික කරලා දුන්නා.
1: දැන් ඒක සිද්ධ වෙනවා 100%. හැමතැනම ඔය දැන් මම දැක්කේ අඩුපාඩුකට දැක්කේ රෝහල් පද්ධතියේ ඔය මේකේ විතරයි. තේරුණාද? ඒකත් විතර විජය මේ අපේ කවුද අපේ මෙයාට පුළුවන්ක ලේසිය වෙනස් කරන්න. බොහොම සර ඇමති කෙනෙක් ඉන්නේ බිමල් රත්නායක.
0: බිමල් රත්නායකට
1: ඔක වෙනස් කරන්න පුළුවන්. නමුත් බිමල්ලා මං හිතන්නේ කරાવી. මොකද අපි උපකල්පනය තියෙන්න එපා. අපි මේ මේ හැම වෙලාවෙම
2: උන්සාලේ එතන වෙනස් කරනකොට මට හිතෙන්නේ පොඩි උතන ඉහෙළම ඉන්න නිලධාරීන්ට පොඩි අත්දැකීම් මදි කමක් තියෙනවා. ඇත්තටම වෙනත් රටවකදී හරියට ඕක කෙරෙන්නේ කොහොමද කියලා. ඔය හතර පහ පළකට විතර මිනිස්සු යවන්නේ අවිශ්වාසයෙන්නේ. එක්කෙනෙකුට සම්පූර්ණ වගේ
1: සැකකිරීම බරපතල පාපයක්.
2: එතන තමයි ගැටලුව තියෙන්නේ.
1: දැන්
2: උතන වංචා කරන්න එක්කෙනෙකුට වගකීම දුන්නාම වංචා කරන්න පුළුවන් නිසා මෙයාට පොඩි කොටසක් දෙනවා. අනිත් එක්කෙනාට තව කොටසක් බාර දීලා. ඉතින් අර යන පුරවැසියා නිතරම දුක් විඳිනවා. මොකද මෙතෙන්ට ගිහිල්ලා ඊළඟට තව කොහාට යන්න කියලා
1: එකම දේ කරගන්න.
2: මම ඉන්න දවසේ එතන මේ ඩ්‍රොයිඩ කාන්තාවක් ඇවිල්ලා හිටියා. ඈට තේරෙන්නේ නැහැ කතා කරන්න බෑ, කියන දේවල් තේරෙන්නේ නැහැ, අනවුස්මන්ට් තේරෙන්නේ නැහැ, සිංහලෙන් නේ කියන්නේ. ඉතින් ඊට පස්සේ බොහොම අමාරුවෙන් මේවිලා මම මැදිහත් වෙලා ඊට පස්සේ මම මේ එතන අයට කිව්වා මෙයාට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇවිල්ලා දෙමළෙන් කතා කරලා එයාගේ වැඩ ටික කරා. නමුත් අර ඒගොල්ලෝ හිතන්නේ නැහැ ඒ විදියට. දැන් එතනයි තියෙන ගැටලුව.
0: මම තව එක අත්දැකීමක් කියන්නම් මේ සංවාදය හමාර කරන්නට. මේක මරු කතාවක් සාලිය. මගේ හිතවතේ මං කලින් කිව්වද මන් දන්නේ නැහැ. මං හිතවතේ කොළඹින්දල යනවා අනුරාධපුරයට වාහනේ රෑ. ඔහු ටිකක් වේගෙන් ධාවනය කරන කෙනෙක් රථය අතරමඟදී පොලිසියෙන් අල්ල ගන්නවා ටිකක් ඈතදී. පොලිසින් අල්ලගත්තා යාළුව තීරුම් ගත වැඩේ ඉවරයි මම වහ වුණා කියලා ඔහු වාහනේ බෑලා පොලිස් රාළහාමි ගාවට ගිහිලා කියනවා රාළහාමි මං හයියෙන් ආව තමයි මම ඉක්මනට ගෙදර යන්න උනොත් අනුරාධපුරේට මට දඩයක් ලිව්වට කමන්නේ මොකද දැන් කරගන්න ෂේප් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා අර පරණ ක්‍රමයට රාළහාමි කිනා වෙලා කිව්වලු මුකුත් කරන්න දෙයක් නැහැ මහත්තයා දඩේ මෙන්න මෙව ලියනවා අර ඇප් එකෙන් සල්ලි ටික ගෙවලා ගෙදර යන්න කියලා. ඉතින් යාළුවා කියනවා ජීවිතේ පළවෙනි වතාවට රාළහාමි කෙනෙකුට පගාවක් නොදී මම ඇප් එකෙන් සල්ලි ගෙවලා ගෙදර ගියා කියලා.
1: ඇත්තරම ඒ හැමදේම සිස්ටම් එක චේන්ජ් කරනට සාපේක්ෂව රටේ නිලධාරි පන්තිය සහ ඒ නිලධාරියට අනුගත වෙච්ච මිනිස්සුත් වෙනස් වෙනවා. දැන් මට වුණත් මටත් ඔය කේස් එක ආවා. මමත් හයි ස්පීඩ් යන ඩ්‍රයිවර් කෙනෙක් මම නැවැත්තුවා නවත්තුගම මේ මල්ලි මම වැරද්ද කෙරුවා මට දැම්ම දෙන්න ෆයින් එක මම ඇප් එකෙන් ගෙවන්නම් කිව්වා ඊට පස්සේ මහත්තයා කොහින්දන් දාවි කියලා ඇහුවා දැන් ඒකේ ඒ කට්ටියගේ පරමාර්ථය මොකද්ද මන් දන්නේ මං කිව්වා මල්ලි මම මේ මෙහෙම ආවේ මම යනවා දැන් මෙහෙ යන්න ඕනේ කියලා කිව්වා කියලා මං දැන් කිව්වා නිසාද දන්නේ නැහැ මහත්තයා පරිස්සමෙන් එලවන්න ආයෝ වගේ වැඩ වැරදි කරන්න එපා කිව්වා මම රිලීස් කළා. ඉතින් ඒක අර සිස්ටම් එකට සාපේක්ෂව දැන් පොලිසිය ඉස්සර නිලධාරියෝ පාරට එන්නේ දැන් අපි වුණත් එහෙමනේ එන්නේ ගාන කොහෙන් එන්නේ දැන් මිනිස්සු කෙලින්ම පොලිසියට දෙනාට හොඳට ආණ්ඩුවට යන එක කියලා මිනිස්සු කරා මහතෝ වැරද්ද කෙරුවේ දැන් ලියලා දෙන්න. එතකොට මිනිස්සුන්ට අර වැඩේ කරන්න ඕනෙත් නැහැ. එතකොට මිනිස්සු අවවාද කරලා අරිනවා. ඉතින් අපි ගීතකට යමු නේද?

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය. ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.
1: පසුගිය සතිගීපේම අපි සාකච්ඡා කරා මේ වීසා පිළිබඳ තියෙන ගැටලු, ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න තියෙන වීසා ගැටලු සහ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට කොහොමද වීසා ලබා ගන්නෙ, ඔවුන්ගේ වීසාව දිගු කරගන්නේ කොහොමද, ඒ වගේම පුරවැසිභාවය ලබා ගැනීම ගැන අපි තාම කතා කරේ නැහැ. නමුත් නිත්‍ය පදිංචිය සහ තාවකාලික පදිංචිය වීසා ලබා ගැනීම ගැන කතා කරා. අපි අද දවසෙත් බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. අදත් අපිත් සමග සම්බන්ධ වෙනවා නීතිඥ මදු වර්ණකුලසූරිය. ආයුබෝවන් මදු.
2: ආයුබෝවන් රන්ජිත්.
1: ඔව් මදු, දැන් අපේ අසන්නුත් ප්‍රශ්න කීපයක් එවලා තිබුණා. අපි අද සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවේ ඇත්තටම පදිංචි වෙලා ඉන්න, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය විතරක් තියෙන කෙනෙකුට ලංකාවේ විවාහයක් කරගන්න ඕනු නොතින් ඒ විවාහය කොයි විදිහෙද කරගන්න පුළුවන් එන්නේ? ඒක ලංකාවෙන් පදිංචි, ලංකාවෙන් ලියාපදිංචි කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒ සහකාරෝ සහකාරියට මේ වීසා ලබා ගන්නේ කොහොමද කියන එක. එතන මේක පුළුල් මාතෘකාවක් මදු, මං හිතන්නේ මුලින් ඉඳලා පටන්ගෙන විස්තර කරවතින් හොඳයි කියලා හිතෙනවා.
2: ඔව්, ඇත්තරම මේ විශාල වශයෙන් කතා බහ කරන්න කාරණා තියෙන මාතෘකාවක්. ඔස්ට්‍රේලියාවට සහකාර වීසා යටතේ, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් පාර්ට්නර් වීසා කියලා හඳුන්වනවා, මේ පාර්ට්නර් වීසා යටතේ විදේශයක සිටින කෙනෙක්ට ඔස්ට්‍රේලියාව තුළට පැමිණෙන්නට පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිකරුවෙක්, එහෙම නැත්නම් පුරවැසියෙක්, එහෙම නැත්නම් අපි කියනවා නවසීලන්ත පුරවැසියෙක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න ලෙජිබල් නිවසීලන් සිටිසන් කියලා අපි කියනවා, මේ කෙනෙක්ට පුළුවන් අපි ලංකාව ගැන කතා කළොත් ශ්‍රී ලංකාවේ කෙනෙක්ව කසාද බැඳලා ඔස්ට්‍රේලියාවට රැගෙන එන්න. ඉතින් මේ පාර්ට්නර් වීසා යටතේ තමයි ඒ සිදු කරන්නට පුළුවන් වෙන්නේ.
1: ඔව්, දැන් මෙතන ගැටලුවක් මුලින්ම අපි අසන්නේ ප්‍රශ්නයක් විදිහට එවලා තිබුණා. දැන් විවාහ වෙලා නැහැ, විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා, මේ විවාහය ලියාපදිංචි කරන්න ඕනේ ලංකාවේද, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේද, එහෙම නැත්නම් ඕන තැනක එක කරන්න පුළුවන්ද කියන එක ගැන මදුට ගැන යමක් පවසන්න පුළුවන්ද?
2: ඔව්, ඇත්තටම තමන් කැමති රටක කැමති නීතියක් යටතේ, කැමති විවාහයට අදාළ නීතියක් යටතේ ඒ විවාහය සිද්ධ කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාවේ ඒ සඳහා පවුල් නීතිය යටතේ, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියානු නීතිය යටතේ, එහෙම නැත්නම් අපි හිතුවත් වෙනත් රටක, අපි හිතමු ඉන්දියාවේ හෝ සිංගප්පූරුවේ හෝ ඒ අදාළ රටේ නීති රීති වලට යටත්ව ඒ රටේ ඔබට විවාහය සිද්ධ කරන්නට පුළුවන්. ඒ ඕනම රටක විවාහය නීත්‍යානුකූලව සිදු කරලා තිබෙනවා නම් ඔස්ට්‍රේලියාව එය සැලකිල්ලට භාජනය කරනවා සහ පිළිගන්නවා. ඉතින් ඔබ මේ පාර්ට්නර් වීසා සහකාර වීසා යෙදුම් කරනවා නම් ඒ ඕනම රටකින් කසාද බැඳලා ඒ යටතේ ඉල්ලන්නට පුළුවන් වීසාව. ඒ වගේම තමයි ඔබ යම්කිසි ආකාරයකට හිතනවා නම් මට මගේ සහකාරයා හෝ සහකාරියව ඔස්ට්‍රේලියාවට රැගෙන ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ නීති යටතේ කසාද බඳින්නට ඕනේ කියලා, එතනදී අපි පාර්ට්නර් වීසා වල තව කොටසක් තිබෙනවා ප්‍රොස්පෙක්ටිව් මැරේජ් වීසා කියලා. ඒ කියන්නේ ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තු වෙන වීසා යොමු කරනවා. ඒ යටතේ අදාළ පුද්ගලයාව ශ්‍රී ලංකාවෙන් නම් ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඇවිල්ලා ඔස්ට්‍රේලියාව තුළ විවාහය සිදු කරලා මේ පාර්ට්නර් වීසා අපි කියනවා සබ් ක්ලාස් 820 ඔස්ට්‍රේලියාව ඇතුළත සිටින සිට ඉල්ලුම් කරන සහකාර වීසාව ඒට ඇඳුම් කරන්නට පුළුවන්. ඉතින් අර ප්‍රශ්නයට උත්තරේ ඔව්, ඕනම රටක පිළිගත් නීතියක් යටතේ විවාහය සිදු කරලා තිබෙනවා නම් ඔබට ඔස්ට්‍රේලියාව තුළ සහකාර වීසාව ඉල්ලන්නට පුළුවන්.
1: දැන් මේ නිරන්තරයෙන්ම ඔය ගැන කතා වෙන එක දෙයක් තියෙනවා, මම හරියටම මේ කිව්වොත් ලංකාවට ගිහිල්ලා ලංකාවේ විවාහ වුණොත් එතකොට සහකාරු හෝ සහකාරිය ලංකාවේ සිටින නිසා ඔහුට ඇයට වීසා ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් ඒ සහකරුවෝ සහකාරිය ඕස්ට්‍රේලියාවට පැමිණලා විවාහ වුණොත් ඒ කාලය ගත වෙන්නේ නැහැ. උන්ට දිගටම ඒ වීසාව ලබා ගැනීමට කාලය ගත වුණත් උන් දැන් ඕස්ට්‍රේලියාව තුල සිටින නිසා උන්ට ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා මේක ගැන මොන හරි නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මදු?
2: ඔව් පුළුවන්. ඇත්තටම අර මං කිව්වා වගේ prospective marriage visa subclass 300 මේ යටතේ ඔබට ඔස්ට්‍රේලියාවේ පැමිණලා විවාහ වෙලා වීසාව අයදුම් කරන්නට පුළුවන්. හැබැයි මෙතනදී ඒ සකස් වෙන කාලයක් තිබෙනවා. ඒ සයදුම්පත් අපි කියනවා processing time. එය මාස 8 සිට මාස 26 වගේ දීර්ඝ කාලයකටත් යනවා. partner visa
1: ඔය කාලය ගත වෙන නිසා වෙයි මම මේ අපි දකින්නවා මේ සමහර වෙලාවට ඔවුන් පැමිණෙන්නේ ඔය කියන වීසා කාණ්ඩය යටතේ නෙමෙයි. ඔවුන් පැමිණෙන්නේ සමහර ලාවට සංචාරක වීසා වගේ පැමිණලා ඉවර වෙලා ඊට පස්සේ හදිසියෙම තීරණය කරනවා විවාහ වෙන්න කියලා. මෙතන ගැටලුවක් තියෙනවද?
2: එතන යම් යම් ගැටලු මතුවෙනවා. ඔබ සංචාරක වීසාවක් යටතේ පැමිණි පමණින්ම ඔස්ට්‍රේලියාව ඇතුලේ විවාහ වෙන්නට බෑ. ඒකට තමයි මේ prospective marriage වීසාව ඒ අදාළ ප්‍රතිපාදන සහිතව ලබා දෙන්නේ. සංචාරක වීසාවල වීසා කොන්දේසි වලින් ඔබට හැකියාව තිබෙනවා නම් ඔබ ඔස්ට්‍රේලියාව තුල සිට නැවත අලුත් වීසාවකට ඉල්ලුම් කරන්නට පුළුවන් කියන කොන්දේසි ඒ තහනම් නැතිව තිබෙනවා නම් ඔන්න ඔබට පුළුවන් ඔස්ට්‍රේලියාවට සංචාරක වීසාවකින් පැමිණිලා ඔස්ට්‍රේලියානු නීතියත්තේ විවාහ වෙලා ඉන්පසුව පාර්ට්නර් වීසා සහකාර වීසා ඉල්ලුම් කරන්නට. ඉතින් මේ පාර්ට්නර් වීසා සහකාර වීසා ඔබ විදේශයක ඉඳලා ඉල්ලුවොත් එතනදී සකස් වෙන කාලය සාමාන්‍යයෙන් දක්වනවා මාස 12ක් 18ක් අතර වගේ කාලයක් කියලා. සමහර අය මේ සකස් වෙන කාලය වැඩි නිසා ඔබ විදේශයක විවාහ වෙලා පාර්ට්නර් වීසා අයදුම් කරලා ඊට පස්සේ සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළට පැමිණිලා ඉන්නවා දෙපාර්ශවෙම එකට ජීවත් වෙනවා ඔස්ට්‍රේලියාව තුළ. ඒ අතරතුරදී මේ වීසාව ලැබීමේ පුළුවන්කම තිබෙනවා. ඉතින් එයත් එක් විදි එක් තත්ත්වයක්.
1: දැන් මදු ඒ කියන විදියට ඔස්ට්‍රේලියාවට වෙන වීසාවකින් පැමිණිලා හිටියොත් එහෙම ඔහුට ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ඔහුට ඇයට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු විවාහ කර ගැනීමට ගැටලුවක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා ඔහු ඔහුගේ වීසාව වෙනස් කරන්න අයදුම් කරන්න ඕනේ. ඒ විදියට අය මට තේරුංගේ ඒක හරිද නැත්නම් එතන ගැටලුවක් තියෙනවද?
2: ඔව් ඒක යම් තාක් දුරකට හරි ඔබට වීසා කොන්දේසි වල බාධක තිබෙනවා නම් ඔබට ඒ පාර්ට්නර් වීසා ඔස්ට්‍රේලියාව තුල සිට අයදුම් කරන්න අමාරුයි. හැබැයි ඒකත් යම් යම් ප්‍රතිපාදන තිබෙනවා. අපි කියනවා කම්පෙලින් ඇන් කම්පැෂනේට් ග්‍රවුන්ඩ්ස්. එහෙම නැත්නම් වලක්වාලිය නොහැකි සහ සානුකම්පිත තත්ත්වයන් වගේ තත්ත්වයන් ඉදිරිපත් කරලා ඔබට ඒ

0: விசா கொந்தேசி இவாத் கரகன ஆஸ்திரேலியாவத்துல சிட்ட விசா எதுவும் கிரியுமே யாம் ஹாக்கியாவ குத்தி வினா நமுத் மே இத்தாம கேபுரிங் சலக்கா பலனவா ஆஸ்திரேலியாவ அர மட்ட யான்னட பெஹ கியப்பு பவனி ஏ ஏ கொந்தேசி வாத் கரான்னே நெஹ
1: ඊළඟට තමයි අපි හිතුවොත් එහෙම ලංකාවේදී සිදුවෙන විවාහයකදී එතකොට ඒ සහකරුවෝ සහකාරිය ලංකාවේ සිටින්නේ ඉත කොපමණ කාලයක් විතර සාමාන්‍යයෙන් ගත වෙනවද එවැනි කෙනෙකුට ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න වීසා සකස් කරගෙන
0: මං කලින් කිව්වා වගේ මාස 12 18 අතර තමයි සාමාන්‍ය කාලය හඳුන්වලා දීලා තිබෙන්නේ මෙතනදී ඔබේ යම් කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා ඔබ දරුවන් සිටිනවාද එහෙම නැත්නම් ඔබට ඔබ ඔස්ට්‍රේලියාවේ කලින් පැමිණි වීසා පැමිණෙලා වීසා කොන්දේසි හොඳින් ගත කරලා තිබෙනවාද ඒ කොන්දේසි වලට අනුව ඒ වගේම ඔබට යම් යම් අපි කියන්නේ ක්‍රිමිනල් ඔෆෙන්සස් වගේ තත්ත්වයන් එහෙම නැතුව ඔබ හොඳ චරිතවත් පුද්ගලයෙක් විදිහට ඉන්නවාද ඒ වගේම අර මං කලින් කියපු සානුකම්පිත හේතු යම් යම් ආකාරයට අදාළ වෙනවද මේ වගේ තත්ත්වයන් මත මේ සකස් වෙන කාලය අඩු කරගන්න හෝ වැඩි වෙන්නට පුළුවන් ඉතින් එතනදී අර අපි ඔස්ට්‍රේලියානු නීතිය ඉතාම මේ දේවල් ඉතාම තදින් සහ ගැඹුරින් බලනවා කියන එක තමයි මට කියන්නට තියෙන්නේ මොකද මේ මේ පාර්ට්න වීසා සහකාර වීසා වලදී බොහෝ අය හිතනවා මේ සම්බන්ධතාවයක් පෙන්වූ පමණින් පාර්ට්න වීසා සහකාර වීසා ලබා ගන්නට පුළුවන් කියන එක හැබැයි ඒ වැරදි ඒ මොකද විවිධ පැති කීපයක් යටතේ මේ සම්බන්ධව තත්ත්වයන් බලනවා උදාහරණ විදිහට ඔබට තිබෙන දෙදෙනා අතර තිබෙන ෆයිනෑන්ෂියල් රිලේෂන්ෂිප් මූල්‍ය සම්බන්ධතාවය කොහොමද ඔබ දෙදෙනා බොහොම හොඳ මූල්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවාද එකිනෙකාට හොඳින් අනාවරණය කරමින් සහ දෙපාර්ශ්වයේ විසින් ගෙදර දොරේ වැඩ කටයුතු සහ වියදම් වලට දායක වෙමින් ඒ තත්ත්වය පවත්වාගෙන යනවාද ඒ වගේම ඔබ හොඳින් අවට ලෝකයා ඔබව දන්නවාද ස්වාමි පුරුෂයා සහ භාර්යාව විදිහට එහෙම නැත්නම් අපි ස්වාමි පුරුෂයා භාර්යාව නොවුනත් සමහරලාට අපි ඩිෆැක්ටෝ රිලේෂන්ෂිප් යටතේ ඉන්නවා වෙන්නට පුළුවන් එක්ක වාසය කරන තත්ත්වයක් යටතේ එතනදිත් ඔබ සහකරුවෙක් සහකාරියක් විදිහට දකින්නවාද අවට ලෝකයේ ඔබ ගමන් බිමන් එකට යනවාද එහෙම නැත්නම් ෂොපින් සහ විනෝද චාරිකා යනවද පවුලේ දරුවන්ගේ කටයුතු හොඳින් දෙදෙනා බලා කියා ගන්නවද ඒ වගේම තමයි ගෙදර දොර කටයුතු අපි හිතමු රෙජිසේදීම් ෂොපින් කඩේ බඩුගෙන එන දේවල් ඒ වගේම ගෙදර දොර පිරිසිදු කරන දේවල් මේ දෙදෙනා අතර බෙදා හදාගෙන හොඳින් සිදු කරනවද ඒ වගේම දෙදෙනා අතර sexual relationship ලිංගික සම්බන්ධතාවයන් දෙදෙනා පවත්වාගෙන යනවද මේ සියලුම දේවල් හොඳින් සලකා බලනවා මේ පාර්ට්න වීසා ලබා දෙද්දී
1: දැන් මලු අපි පාර්ට්න වීසා ලබා ගන්න ඉස්සර වෙලා දැන් අපි හිතමු දෙන්නා දෙදෙනා ඉන්නේ රටවල් දෙකක එතකොට රටවල් දෙකක ඉන්න දෙදෙනා අතර ඔය කියන ඔය රිලේෂන්ෂිප්ස් ඔය ගොඩක් දේවල් තියෙන්නත් බෑ. සමහර ලාවට අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය යටතේ ඔය කියන බොහෝ කාරණා ඒ විදිහට සිද්ධ වෙන්නේත් නෑ. සමහර ලාට දෙමව්පියන් විසින් සූදානම් කරපු මේ arrange marriage එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මේගොල්ලෝ කොහොමද මේ ඔය කියන කාරණා ඔප්පු කරන්න හදන්නේ? විවාහයම විතරයි සිද්ධ වෙන්නේ.
0: ඒක හොඳ ගැටලුවක් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම අපේ වගේ රටවල් ඒ වගේම තවත් රටවල් තිබෙනවා දැඩි සංස්කෘතිකමය සහ සමාජීය තත්ත්වයන් බලපාන අපි උදාහරණයක් ඉදිරිපත් අෆ්ගනිස්තානයේ ඉරානයේ වගේ රටවල තත්ත්වය වෙනස් ඒ විවාහ කටයුතු වලදී ඉතින් මෙතනදී ඇත්තටම මම අර කලින් කියපු තත්ත්වයන් ඒ ආකාරයෙන්ම පෙන්වන්නට බැරි වෙන්න පුළුවන් නමුත් ඔස්ට්‍රේලියාව බලනවා ඔවුන් අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ද දෙදෙනා මුණ ගැහිලා තියෙනවද 18ට පසු කාලයේදී දෙදෙනා අතර

0: ева дураката на маргин веннето полуан, текст месејес маргин веннето полуан, социјал медија раха веннето полуан, е саммандатаве хондин тибенод, сатава дека се унат оба атер дезенатер мулје, манкалинки ваге мулје саммандатаве тибенето полуан, тиенето они, ඒ වගේම තමයි අවට ලෝකය ඔබ ස්වාමි පුරුෂයා භාර්යා විදියට දන්නවද ඒ වගේම තමයි විවාහයේදී ඒ විවාහ නිසි පරිදි සිද්ධ වෙලා ඒ පිරිසක් ඉදිරියේ විවාහය සිද්ධ වුණාද ඒ සම්බන්ධව සාක්ෂි ලේඛන තිබෙනවද ඔබ උත්සවයක් සකස් කරා නම් උත්සවයක් යටතේ විවාහ සිද්ධ කරා නම් එතනදී උත්සවය සම්බන්ධව සහ විවාහියදම් සම්බන්ධව ලිපි ලේඛන තිබෙනවාද මේ සියලුම දේවල් ඉතාම හොඳින් බලනවා.
1: ඔමදු මේ මේ ඉතාමත්ම විශාල කොටසක් අපිට ආවරණය කරන්න තියෙනවා. අද දවසෙත් අපේ දැන් වෙලාව අවසාන වෙගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව දිගටම ඉදිරියට කරගෙන යන්න. අපි අසන්නන්ට අපි මතක් කරන්න කැමති ඔබට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට එවන්න පුළුවන් 0646-8-2-7-8-6ට. ඒක ලේසියි මතක තියාගන්න 0646-8-2-7-8-2-6. ඒකට පණිවිඩයක් එව්වොත් අපි අද දවසේ මේ වැඩසටහන ඉවර වෙන්න ඉස්සර වෙලා ඔබේ ගැටලු අපිට සටහන් කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. ලක්මිහිර වෙනුවෙන් අපි මදු වර්ණකුලසූරිය නීතිඥ මදු වර්ණකුලසූරියට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට පැමිණිලා අපිට මේ විශාල වැදගත් තොරතුරු දිගටම ඉදිරිපත් කිරීම ගැන. ආයුබෝවන් මදු.
0: ආයුබෝවන් රංජිත්.

0: அது அப்ப சமக மதிரே சம்பந்த வேணுமா ஜாதிக ஜனபலவேகே ஆஸ்திரேலியானு கதும் கரு சா மெல்பர்ன் ஜாதிக ஜனபலவேகே சங்விதாயக லேக்கம் புபுது நுவன் சமரவீர விசேஷ காரணா கீப்பேன கதா கரான் ஆய்வான் கீழ அப்ப பிள்ளிகானோ லக்ஷ்மிஹிர வென்வென் புபுது ஆய்வான் புபுது பசுகே தவசுக்கு சஞ்சாரக விதேச கட்டியுத்துஹா விதேச ரெக்கிய அமாத்திய விஜித் ஹேரத் மகதா நவசிலாந்தே சா ஆஸ்திரேலியாவே சஞ்சாரிய கலா விசேஷம் ஆஸ்திரேலியாவட்ட பெமினி மேதி ஓஹு ஆஸ்திரேலியாட ஆப்பு அரமுனு முனவாது ஏ அரமுனோலின் கொப்பமன பிரமாணியாக சா சாத் கரகின தீயனவாது ஒப்பட மேகனி அம்மா பிரகாஷகல்லம் அப்பே சாக்காச்சாவை பட்டங்கான புலுவாம்
1: අවබෝහම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඇත්තටම විදේශ අමාත්‍ය විජිත හේරත්නතා මෙහි සම්බන්ධ වුණේ විශේෂයෙන්ම රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා ඒ කියන්නේ පළමුව නවසීලන්තේටත් ඊට පස්සේ දෙවනුව ඕස්ට්‍රේලියාවේ කැම්බරා හා මෙල්බර්න් නගරාශ්‍රිතවත් රාජතාන්ත්‍රික හමුවීම් තමයි ප්‍රධාන වශයෙන් තිබුණේ ඒකම වෙළඳ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධව ඉන්න කණ්ඩායම් හමු වෙලා ඒ සම්බන්ධව කටයුතු කිරීමුත් සිදු වුණා ඒ සංචාරයේදී. මම කෙටියෙන් කිව්වොත් එහෙම අපි ඒ සංචාරයේදී ප්‍රධාන අරමුණක් විදිහට තිබුණා මෙහි මෙල්බර්න් වල වික්ටෝරියා ආයෝජන මධ්‍යස්ථානයේ මෙහි තියෙන ඉන්වෙස්ට්මන්ට් වික්ටෝරියන් ඉන්වෙස්ට්මන්ට් සෙන්ටර් කියන එකේ මෙහි විශේෂයෙන් වික්ටෝරියා රජයේ ආයෝජකයෝ එකතු වෙලා ග්ලෝබල් වික්ටෝරියා කියන ආයතනයෙන් තමයි සංවිධානය කරලා තිබ්බේ. ඒ වගේම කොන්සල් ජෙනරල් ආයතනයෙන් ඒක සම්බන්ධීකරණය කරලා තිබ්බා. ඉතාම හොඳ සාකච්ඡාවක් සිදු වුණා. ඒගොල්ලෝ කර්මාන්ත සඳහා ආයෝජනය කරන්න විශාල පිරිසක් ලංකාවේ ආයෝජනය කරන්න සූදානම්ින් කැමැත්ත පළ කිරීම සිදු වුණා. ඒ වගේම අපි සමහර ශ්‍රේෂ්ඨ තියෙනවා ලංකාවට ආයෝජන මෙහි අවශ්‍යතාවය තියෙන අන්නේ සම්බන්ධව කටයුතු සිදු වුණා. එතකොට මේ සම්බන්ධව මම ගම් පොඩි ඕවියු එකක් කරොත් එහෙම අපි දැන් ජාතික ජනබලයේ රජය අරගෙන අවුරුදු එකමාරක් ගමනේදී ලංකාව දැන් මේ තියෙන තත්ත්වෙන් ඉහළට දාන්න නම් විදේශ ආයෝජන අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ලාංකිකයන්ගේ ආයෝජනත් අවශ්‍යයි. ඒතකොට ඒ නිසා ප්‍රධාන වශයෙන් මේක බෙදලා ලෝකේ රටවල් කීපයකටම මේ වෙනකොට මූලිකව ජනාධිපතිතුමා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ රටවල් තමයි ඉන්දියාව, චීනය, දුබායි, UAE, එතකොට USA වලට, ජපානය, ජර්මනිය, ඊට පස්සේ මාලදීවීන්. ඒතකොට ඔය ප්‍රධාන රටවල් මාලදීවීන්ත් ලොකු ප්‍රමාණයක් ලංකාවේ ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ වැඩ කරනවා. එතකොට ඒ අනුව බැලුවම ප්‍රධාන රටවල් 6ටම ජනාධිපතිතුමා සම්බන්ධ වුණා. ඊළඟට දෙවෙනි රටවල් වලට තමයි ඊළඟට ආයෝජන මෙහි ගත්තාම ඕස්ට්‍රේලියාව ලංකාවේ ආයෝජන කරන රටවල් අතර 10වෙනි ස්ථානයේ තියෙනවා. ඒ වගේම සංචාරක ලංකාවට සංචාරකයන් යන රටවල් අතර දැන් 6වෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. ඊට කලින් තිබ්බ 10වෙනි ස්ථානය වගේ දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා දැන් 6වෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් නවසීලන්තයට ඕස්ට්‍රේලියාවට එන්නේ විදේශ මැතිතුමා අන්නේ දෙවෙනි පියවර. ඒ කියන්නේ ජනාධිපතිතුමා මූලික රටවල් ටිකට ගිහිල්ලා ආයෝජකයන්ට ආරාධනා කරා ටුවරිසම් ක්ෂේත්‍රය ඩියොලොප් කරන්න ටුවරිස් සඳහා එන්න කියලා ආරාධනා කරා. ඒ වගේම රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැංගුවා. දැන් මේ දෙවෙනි රටවල් කාණ්ඩයට විදේශ අමාත්‍ය විජිත හේරත් සහෝදරයා මැදිහත් වෙලා මේ රටවල් ආයෝජකයින්ට විදේශ සංචාරය කරන්නන්ට ඒ වගේම වෙළඳ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා තමයි මේ ප්‍රධාන මේ සාකච්ඡාව තිබ්බේ. ඒ වගේම මීට ඉස්සෙල්ලා මෙහෙන් ඉස්සෙල්ලා බෙලරුස් රාජ්‍යයට ගියා. ඊට පස්සේ දැන් මෙහි නිව්සීලන්ත හා ඔස්ට්‍රේලියාව සම්බන්ධ වුණා. දැන් ලංකාවට ගිහිල්ලා ලක්සම්බර්ග් වල සාකච්ඡාවක් තිබ්බා. ලක්සම්බර්ග් ආයෝජකය ඇවිල්ලා ඒ සාකච්ඡාවක් තිබ්බා. මේ ඊයේ වගේ මට මතක ඊට මෙහි ඉන්ඩෙක්සෙල්ලා ප්‍රමාණයක් ඔබල දැක්කනම් ජර්මනී මොකද අන්දෝසාන ජනාධිපතිතුමා ගිහිල්ලා කරපු ආයෝජනයේ ආරාධනාවේ ප්‍රතිඵලයක් විදිහට ඊට සති දෙකට ඉස්සෙල්ලා ජර්මනී විශාල ආයෝජකයෝ ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන ආයෝජක මධ්‍යස්ථානය එක්ක ඒ වගේම පෝර්ට් සිටි එකත් එක්ක ඒ තියෙන සබත්තා මොනවද අපිට ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොනවාගේ දෙයක්ද තියෙන්නේ කියන එක කටයුතු කරා.
0: දැන් ඔය විදියටම දැන් ඕස්ට්‍රේලියාවේ ආයුජකයන්ගේ පැමිණීමේ ප්‍රතිඵලයක් අපිට කොයි වගේ කාලයකදී දැක ගන්න පුළුවන් වේවිද?
1: ඔව් මෙහිදී ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා දැන් අපේ රටේ අපනයන ශේෂ්‍රය අපි ප්ලෑන් කරලා තියෙනවා අපනයන විවිධාංගීකරණය. ඒ කියන්නේ ඩයිවර්සිෆිකේෂන් එකක් කරන්න ඕන කියන තැන. එතකොට දැන් ප්‍රධාන වශයෙන් තියෙන අපනයන විදිහට අපි හඳුනාගෙන තියෙන ශේෂ තමයි agriculture value added product. එතකොට ගොඩක් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ marine industry එක. ඊළඟට mineral industry එක ලොකු තැනක තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අගේ එකතු කළ කර්මාන්ත. ඒ කියන්නේ electronic කර්මාන්ත වගේ දේවල් වලට අපි උපකරණ යවනවා මිලියන 600 විතර. ඒකත් ලොකු දෙයක්, ලොකු ප්‍රමාණයක්. ඒකට අර ඔබ කිව්ව ප්‍රශ්නේදී අපිට මෙහින් ගන්න පුළුවන් දේවල් තමයි අර මරයින් ඉන්ඩස්ට්‍රි එක මෙහි ඉතාම ඉහළට තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම මයින් ඉන්ඩස්ට්‍රි එක මිනරල් දැන් මෙහි ගත්තාම වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන ඒ වගේම වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල මයින් ඉන්ඩස්ට්‍රි එක ඉතාම දියුණුයි. එතකොට ඒ ඛනිජ වැලි ඊට පස්සේ සර්කෝනියම් රූටයිල් ඔය වගේ අපේ කුල්මුඩේ ඛනිජ වැලි නීතිය තියෙනවා. අපි තාම ඉතුරුන්නේ අර සම්පූර්ණ රෝ මැටීරියල් විදියට ඒවා පියුරිෆයිඩ් කරලා යම් ප්‍රමාණයක පියුරිෆයිඩ් කරලා ඒ ප්‍රොඩක්ට් විදියට ඒ එක්ස්පෝර්ට් කරන්න අවශ්‍ය තාක්ෂණය ඒ රටවලින් මේ රටවල් දැනටම කටයුතු කරමින් යනවා. ඒකේ අපේ දැනටත් කොන්සල හොන්රරි කොන්සල කටයුතු කරනවා අපේ මහත්මේ හරිනම් නම් මතකනේ එතුමා ඒ ශේෂ සම්බන්ධ ඉතාම විද්වතෙක්. එතුමා ඒ සම්බන්ධව කටයුතු කරමින් යනවා ලංකාව ආණ්ඩුවත් එක්ක ඒ මයිනින් ශේෂයට අවශ්‍ය තාක්ෂණ ඥානය වගේ දේවල් ටික සම්බන්ධීකරණය කරන්න. ඒ වගේම විද්දහෙරත් මාතා මෙහි ආපු වෙලාවෙත් ඒ මයිනින් ශේෂයට අදාළ ආයුධිය ප්‍රමාණය වික්ටෝරියාවේ අපේ තිබ්බ අර ඉන්වෙස්ට්මන්ට් සෙන්ටර් එක ඒ තිබ්බ සාකච්ඡාවේදී ගෝබල් වික්ටෝරියා සංවිධානය කරපු සාකච්ඡාවට සම්බන්ධ වෙලා තිබ්බා.
0: දැන් මේ රාජතාන්ත්‍රික සංචාරයක් විදියට පැමිණි විජිත හේරත් මහත්මයා මෙල්බන් පුරවැසියෝ අපි කට්ටිය හමු වෙන රැස්වීමක් තියෙනවා. මේ රැස්වීම කවුද සංවිධානය කරේ? ඒක රාජතාන්ත්‍රික මට්ටමින් කෙරිච්ච සංවිධානය රැස්වීමක්ද? ඕට කාටද ආරාධනා කරේ? කවුද මේ රැස්වීම සංවිධානය කරේ? මේ පිළිබඳ සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් පහුගිය දවස්වල වෙලා තිබුණා. මේ ටික පැහැදිලි කරන්න පුළුවන්ද පුදු?
1: දැන් ඇත්තටම දැන් ඕනම රටකට අපේ නායකයෙක් ගියාට පස්සේ ඒ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ හම්බ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අපි කරනවා අනිවාර්යෙන්. එතකොට මේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ගියපු හැම රටකදීම ඒ රටවල ශ්‍රී ලාංකිකයෝ හමු වුණා. ඒ වගේම විදේශමිතුමා ආවහම ශ්‍රී ලාංකිකයෝ හමු වුණා. ඒත් අපි ඒක රාජතාන්ත්‍රික එකක් නෙමෙයි. ඒක නිල රාජතාන්ත්‍රික රැස්වීමක් නෙමෙයි. ඒක පෞද්ගලික රැස්වීමක් විදියට තමයි පවත්න්නේ. නිල රාජතාන්ත්‍රික රැස්වීමක් විදියට පවත්න අවස්ථාවක් නැත්තේ නෑ. නැතුවම නෙමෙයි. උදාහරණයක් ගත්තොත් අපි කැම්බරා නුවර ලොකු ශ්‍රී ලාංකික ප්‍රජාවක් නෑ. ඒකෝට කැම්බරා නුවරදී අපේ හයි කොමිෂනර් කාර්යාලය තමයි පොදුවේ රැස්වීම පැවැත්වුවේ. එතකොට ශ්‍රී ලංකාවට ආරාධනා කරලා එතනදී තමයි පැවැත්වුවේ. හැබැයි මෙල්බර්න් කියන්නේ ඔබ දන්නවා විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉන්නවා. ඒ වගේම මෙහිදී හරිම මේ ඔබ දන්නවා මේ කියන්නේ මාත ප්‍රචාරයන් කරන ඒ සඳහාම හැදී පැහැදී ඉන්න මේ මාධ්‍ය කණ්ඩායම් ඒ වගේ කණ්ඩායම් ගොඩාක් ඉන්නවා. ඉතින් එතකොට දැන් නිල රාජ්‍ය ආයතනයක ඒ වගේ දෙයක් කරන්න ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒ තරම් කැමැත්තක් නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇතුලේ ඕන කෙනෙක්ට ඕන විදිහක විරෝධත්වයක් ප්‍රකාශ කරන්න මොන හරි වැරදි ප්‍රකාශයක් දක්වන්න අයිතිය තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන් ලංකාවේ අපි කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ. ඉතින් අන්න එහෙම එකක් තමයි එතන සිදු වුණේ. ඒක කොහෙත්ම රාජතාන්ත්‍රික එකක් නෙමෙයි පෞද්ගලික.
0: එතකොට ඒක ජාතික ජනබලවේගයේද සංවිධානය කරේ?
1: නෑ, ඒක මෙල්බර්න් ශ්‍රී ලංකන් සින් මෙල්බර්න් කියන සංවිධානයේ ඒ සංවිධානය අපි සේව් ශ්‍රී ලංකා කියන සංවිධානයත් එක්ක කටයුතු කරන සංවිධානයක්. ඒගොල්ලෝ තමයි ඒකට මැදිහත් වුණේ. එතකොට අපිත් ඒකට ඔබ දන්නවා ජාතික ජනබලවේගය, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම අපිත් එක්ක සමාන්තරව කටයුතු කරන තවත් ඕගනයිසේෂන් ගාසිය ඒකට සහයෝගය දුන්නා.
0: එතකොට ආරාධනා කරේ ඒ සමාජිකයන්ට විතරද නැත්නම් මුළු මෙල්බන් ජනතාවටම ආරාධනා කරා දෙතෙන්ට එන්න පුළුවන්?
1: නෑ, මුළු අපි ඒකේ දැන් ඒ අපේ ප්‍රධානී කීප දෙනෙක්ගේ නම්මින් ෆ්ලයර් එකක් හදලා පොදුවේ මුළු ශ්‍රී ලාංකිකයන් ඕනම ශ්‍රී ලාංකිකයෙක්ට ඒකට සම්බන්ධ වෙන විදිහට තමයි අපි වැඩසටහන සංවිධානය කරේ.
0: එතකොට විජිත හේරත් සහෝදරයද සහභාගී වුණේ රැස්වීමට නැත්නම් විජිත හේරත් කියන ඇමතිතුමාද?
1: ඔමෙහිමයි දැන් අපි දැන් වෙන රටවලුත් ඔබ බැලුවොත් එහෙම ඉතින් ඉතල ජර්මනියටත් ගියා ජනාධිපතිතුමා. එතකොට ජනාධිපතිතුමා මේ රැස්වීමට සහභාගී වෙන්නේ ජනාධිපති සහෝදරය විදිහට නෙමෙයි ජනාධිපති විදිහට. ඉතින් මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අදාළ නිලය එක්ක තමයි සම්බන්ධ වෙන්නේ.
0: සමාජ මාධ්‍යවල කතා බහක් තිබුණා පුබුදු, ඒ රැස්වීම පාක්ෂිකයන්ට කරපු ආමන්ත්‍රණයක් වගේ තමයි කියලා හැඟුණා කියලා. ඒක ඔබ කිව්වා වගේ එක එක මත තියෙන්න පුළුවන්. නමුත් ඔබට මේ අවස්ථාව තියෙනවා, ඒකට අවශ්‍ය කැමැති නම් පිළිතුරක් දෙන්න.
1: ඔව්, මෙහි දැන් මෙහි එක තමයි මම ඉස්සෙල්ල කිව්වේ. අර ඒ කියන්නේ දේශපාලනිකව මෙහි ගොඩාක් කණ්ඩායම් උනන්දු කණ්ඩායම් ඉන්නවා. එක එක දේශපාලන ඉන්ට්‍රෙස්ට් තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට ඕන විදිහට මේක කෝනර් කරනවා. ඒකට අපි දැක්කා මේ මේ වගේ කියන මේ දෙතුන් දෙනෙක් ඒ සාකච්ඡාවට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔවුන් ඇවිල්ලා ඔවුන් මෙතන ඒ කටයුත්ත සම්බන්ධයෙන් බොරු ව්‍යාජ තොරතුරු ටිකක් සමාජගත කරලා තිබ්බා. කලබල වුණේ නැහැ. ඉතින් ඕක හැමදාම කරන වැඩේ. ඔබ දැන් මතක නම් ඔබට මතක ඇති අම්බසානාක සහෝදරයා සම්බන්ධ වෙන වෙලාවෙත් ඇම්බියුලන්ස් දෙකක් ගැන කිව්වා කියලා ඔය වගේ මඩ ප්‍රචාරයක් කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ගේ දිනචර්යාව ඒක තමයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ එදා ඉඳන් මේ ජාතික ජනබලයේ පත්තෙන් ඉස්සෙල්ලා ඉඳන් ජාතික ජනබලයේ සඳහා මඩ්ඩනය කරන එක. ඉතින් අපි ඒවට ඉතින් එච්චර උනන්දුවෙන් උද්යෝගයෙන් කටයුතු කරන්නේ. ඔවුන්ටත් ඉතින් පොඩි මේ ඇතුලේ මේ පොඩි උනන්දුවක් ඇති. ඒ ගැන වැරදි මතයන් ප්‍රකාශ කරන්න අපි ඒ අයිතිය ගරු කරලා ඒකට අවශ්‍ය කරගන්න අවස්ථාව ලබා දුන්නා.
0: ලංකාවේ ඇමතිවරයෙකුගේ සංචාරයක් කියන්නේ මාධ්‍යයට විශාල උනන්දුවක් තියෙනවා. විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා මාධ්‍ය බොහෝ තියෙනවා. YouTube නාලිකා තියෙනවා, රේඩියෝ තියෙනවා, අපේ ගුවන් විදුලියක් තියෙනවා. ලක්මිහිරත් බලාපොරොත්තු වුණා විජිත හේරත් ඇමතිතුමා සාකච්ඡාවකට කැඳව ගන්න. නමුත් අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට මේ මාධ්‍යවලට සාකච්ඡා ලබා දෙන්න මොකක් හරි උපමානයක් පාවිච්චි කරාද?
1: ඕම් ගිහිම එකක් අපි එතන පිළිගන්නවා. ඔබ දන්නවා ඔරිජිනල්ලා අනුසානායක සහෝදරයා මෙහි ආපු වෙලාවෙත් අර අපි අපේ පැත්තෙන් ඉල්ලීමක් කරා මෙල්බර්න් සිටින මාධ්‍ය විශාල ප්‍රමාණයක් ඒ අවස්ථාව මගහැරුණ බව. ඉතින් අපි ඒක ඇත්තටම දැක්කා. පස්සේ අපිටත් ඒ ටිකක් තමයි එක මීඩියා කන්ෆරන්ස් එකක් ඔක්කොටම සූදානම් කරා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියන එක. ඒකෝර අපි ඊට පස්සේ අපි ප්‍රතිපත්තියේ තීරණයක හිටියා අපහු එහෙම සාකච්ඡාවක් කරනවා නම් ඒ වගේ මීඩියා කන්ෆරන්ස් එකක් හදනවා කියන තැන. හැබැයි දැන් මම හිතන්නේ ඔබටත් අවබෝධයක් ඇති විජිත හේරත් සහෝදරයා ඇවිල්ලා තිබුණේ තිබ්බ රාජතාන්ත්‍රික මීටින් ප්‍රමාණයයි ඊට පස්සේ ශ්‍රී ලංකන් කොමිටි එක හම්බෙන්නයි ඒ තිබ්බ වෙලාව. ඇත්තටම දැන් නිව්සීලන්ඩ් ඉඳන් ඉන්නේ 10 විතර. ඊට පස්සේ ඇවිල්ලා රාජතාන්ත්‍රික රැස්වීමක් තියෙනවා මේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ. ඒක ඉවර වෙලා තමයි අපේ රැස්වීමට එන්නේ. එතකොට එද්දී පොඩ්ඩක් පරක්කු වෙන්නේ අර රැස්වීමේදී තිබ්බ දේවල් ටිකක් කතා කරගන්න පොඩි වෙලාවක් ගන්න වුණ නිසා. එතකොට ඊට පස්සේ ඒ මීටින් එක අපි මීටින් එක ඉවර වෙලා ඊළඟ දවසේ ආපහු රාජතාන්ත්‍රික මීටින් කීපයක් තියෙනවා හයි කොමිෂන් කොන්සල් ජෙනරල් ඔෆිස් එකකින් සම්බන්ධීකරණය කරපු ඊට පස්සේ කැම්බරා යනවා. එතකොට දැන් අපිත් මුලින්ම මං හිතන්නේ ඔබතුමාටත් කිව්වා මේ අර තියෙන ටයිම් ෆ්‍රේම් එක හරිම ටයිම් ෆ්‍රේම් එකක් තමයි තිබ්බේ. එතකොට අපිට එහෙම එකක් කරගන්න හොයාගන්න ඉඩපාඩුවක් නැති වුණා මේකෙදි. අන්න ඒ නිසා තමයි නැත්තම් අපි ප්‍රතිපත්ති අනිවාර්යෙන් හිටියේ ඒ වගේ ප්‍රධාන කවුරු හරි එනවා නම් අපි තාම අපිට ඉස්සරහට ඒ වැඩේ ඒ විදිහටම කරනවා අනිවාර්යෙන්. පොදු මාධ්‍ය සාකච්ඡාවක් පැය භාගයක් වගේ ඕපන් කරලා සියලුම මාධ්‍ය වලට එන්න කියලා ඒ අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙදී බෑ බෑ අපි මේ සාකච්ඡාවට සියලුම මාධ්‍ය වලට ආරාධනා කරා ඊමේල් පණිවිඩ මගින් එන්න කියලා. නමුත් ඉතින් අපි පිළිගන්නවා දැන් ඒ වගේ පොදු සාකච්ඡාවම නෙමෙයි යොවුන්ට තියෙන ප්‍රශ්න අහන්න ඒ වගේ අවස්ථාවක් අපි වෙනම හදන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සරහට ඒ දේ කරගන්න එකඟතාවයෙන් ඉන්නවා. මේ වෙලාවෙත් අපි උපරිම උත්සාහයක් කරා මං හිතන උපර තේරෙනවා ඇති ඒ වෙලාව නොතිබ්බ හින්දා තමයි ඒ අවස්ථාව කරගන්න බැරි වුණේ.
0: ඔව් මෙල්බන් වල තියෙන හැම මාධ්‍යයකටම සාකච්ඡාවක් දෙන්න ඇමති කෙනෙක් එනවා නම් ඉතින් ඔහු මෙහි සතියක් දෙකක්වත් නවතින්න ඕනේ. ඒක ගැන තේරුම් ගන්න පුළුවන්. නමුත් මාධ්‍යවලට සාකච්ඡා දෙන්නේ නැත්නම් කිසිම මාධ්‍යයකට සාකච්ඡාවක් නොදී සිටීම සමයි ආචාර ධර්මවලට ගැළපෙන්නේ. නමුත් අපි සතුටු වෙනවා ඉදිරියේදී මේ කටයුත්තට යම් කිසි විදියක සැලැස්මක් සකස් කරලා තියෙනවා මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කියලා. ලක්මිහිරත් මේ ගැන පහුගිය සති දෙක තුනේම යෝජනා කරා. ඉතින් ඒ ගැනත් ඇහුම්කන් දීම ගැන සතුට වෙනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ඔබේ වේලාව ගත කරලා ලක්මිහිරත් සමග එකතු වීම ගැන. සුබ සන්ධ්‍යාවක් පුබුදු.
1: සුබ සන්ධ්‍යාවක් කියන්නේ

ලක්මිහිරි අපි දැන් සූදානම් වෙන්නේ අලුත්ම ගීතයකට සවන් දෙන්නට. මේ ගීතය පොඩ්ඩක් විශේෂත්වයක් තියෙන ගීතයක්. ගීතය ගායනා කරන්නේ කීර්ති පැස්කුවල් සහ චේතනා රණසිංහ. මේ ගැන පුංචි වචනයක් කියන්නට කැමති සාලිය. චේතනා රණසිංහ කියන්නේ අපේ කීර්ති පැස්කුවල් ගායකයාණන්ගේ ලේලිය. ඉතින් මේක මාමණ්ඩි ලේලි කියන ගීතයක් තමයි. අපි අහලා බලමු ගීතය. ගීතයේ අලුත්ම ගීතයක් සාගරේ වගේලු ආදරේ.

ඒ එක්කම ඩැඩිනුම් සිට අපට සවන් දෙමින් සිටින අපේ විශේෂිත වූ අසන්නන් කාණ්ඩිය වෙනුවෙන් අපි තවත් ගීතයක් ප්‍රචාරය කරනවා මේ එක්කම මේ ගීතය ගායනා කරන්නේ සමන් අල්විස් ගීතය සංගීතවත් කළේ නාලක අංජන කුමාර

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව එම් අසූ අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසූ අටයි දශම හයෙන්
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: රට තුළ සබ වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇතිකිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනව තීන්දු තීරණ ගතයුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වග කියන රජයක් ලෙස සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි දත්ත ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා. මේ අතර රටේ අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය ප්‍රකාශ කළා. ඇය මේ බව සඳහන් කළේ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
4: අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ මූලික පදනමක් වෙන්නේ හොඳම දේ දරුවන්ට කියන එක. පාසලක් කියන්නේ දේවල් ඉගෙන ගන්න තැනක් විතරක් නෙවෙයි, දැනුම ලැබෙන තැනක් විතරක් නෙවෙයි, දරුවන්ගේ සුරක්ෂිතම ආරක්ෂිතම ආදරය ලැබෙන තැන බවටත් මේ පාසල් දැනටත් එහෙමයි ඉදිරියටත් එහෙම විය යුතුයි. සෙනෙහස ආදරය කියන එක පිරීලා තියෙනවනේ. මේ අවුරුද්දේ සියලුම ව්‍යාපෘති දැන් ආරම්භ කළා ඉවරයි වයඹ පළාතේම. විශාල මුදලක් මේ අවුරුද්දෙත් වෙන් කළා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්.
3: කිසිදු රජයකට අනවශ්‍ය බහුතරයක් ලබා දීම සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි අධික බලයක් ලබා දීම මගින් ඕනෑම ආණ්ඩුවක් ජනතාව අමතක කර කටයුතු කළ හැකි බවයි. පසුගියදා
5: අද ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන්නේ ජනතාව අතරට යන්නට බය වෙලා ඉන්න ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුව බියගුළු නිවට ආණ්ඩුවක්. ඒ බියගුළු භාවයයි නිවට භාවයයි ඉස්මතු වෙන්නේ මේ පළාත් සභා ඡන්දය පවත්වන්නට මැලිකම් දක්වීම තුළ. රෑගේ බියක් තියෙනවා. මහමැතිවරණ පළාත් පාලන මැතිවරණයත් අතර කෙටි කාලයක් ඡන්ද ලක්ෂ 23 පහම වුණා නම් පළාත් පාලන මැතිවරණයත් අද දවසත් අතර තවත් දසලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙලා තියෙනවා මේ වර්තමාන රජයට. ඒ නිසා මේ රජයේ බයයි ඡන්ද තියන්නේ වර්තමාන රජයට. මේ රටේ සමස්ත 120 ජනතාවගේ ජන ජීවිත මුණ වුණක් කමක් නැහැ. තමන්ගේ හිතුමතයට ඕන ඕන දේවල් කරන්න. ඉතින් ඇත්ත වශයෙන් රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඉදිරියට එන ආණ්ඩුවලටත් මේ රැල්ලට ගිහිල්ලා ඡන්දය ලබා දෙනවා වෙනුවට යම්කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්නට අවශ්‍ය සාධාරණ බහුතරයක් එක්ක ඒ එවන් අයට වරමක් ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි. එහෙම නැත්නම් සිදුවෙන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටිලා රට අමතක කරලා තමන් ගැන පමණක් හිතලා රට ගැන කිය කිය තීන්දු ගන්න ඉතාමත්ම වැරදි රටාවක් රට තුළ නිර්මාණය වෙනවා.
3: මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි සිටින ජනතාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයට අනුව ලෝකයේම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාව අෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ලෝක වෙළඳපළේ ඉන්ධන බිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වේ ඇති බව අදාළ වාර්තාවේ සඳහන්. එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. අෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින් ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කව් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතු වෙවි ඇත්තේ එම රටවල බල ශක්ති බිල සහ ආහාර බිල අතර සහසම්බන්ධය ඉතා අත්තදින් පැවතීමයි. ජූනි මාසය අවසන් වන විට ලෝකපුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවධානමක් පවතින අතර දැන් තමත් ආධාර කපාදුවට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන මෙම මානුෂීය අර්බුදය වළක්වා ගැනීම සඳහා කඩිනමින් වැදගත් වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6873ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6766 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බවයි.
5: ලබයි.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ණය වාරික දෙකට අදාළව ඩොලර් මිලියන 700කට අසන්න මුදල් ලක්ෂ ලංකාවට ලැබුණද ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම පාලනයේ නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ යළි සංවාදයක් මතුව තිබෙනවා. රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාව මත එම තත්ත්වයේ උද්ගතව ඇති බවට විපක්ෂයේ චෝදනා කළද රජය පවසන්නේ ඩොලරයට ඇති අධික ඉල්ලුම මත කෙටි කාලයක් සඳහා යම් තෙරපුමක් ඇතිව ඇති බවයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
6: තත්ත්වය එච්චර හොඳ නැහැනේ. දැන් ඩොලර එක බලන්න කර්බ් මාකට් එක එහෙම නැත්නම් බ්ලැක් මාකට් එක 345ටත් වඩා වැඩි. ඒකෙන් පෙන්නන්නේ රජය පිළිබඳ තියෙන විශ්වාසය කැමෙන් කැමෙන් බිඳන වැටෙන බව. මොකද විශ්වාසය මතනේ වෙළඳ පොළක් ගොඩනැගෙන්නේ. විශ්වාසය බිඳ වැටෙනවා නම් වෙළඳ පොළ බිඳ වැටෙනවා. කෙටි කාලීනව ඔව් LC ඇරපුවට දැන් ගෙවන්න වෙනවා. ඉතින් බැංකු වලට LC එනවා. එන සති ඊළඟ සති වෙනකොට තවත් LC එයි. හරි එතකොට ඒකට මුදල් අත වශයෙන්ම බැංකු වල තියෙන්න ඕනේ
7: ඩොලර්.
6: ඊළඟට දැන් මට ආරංචි වෙච්ච විදිහට රෙමිටන්සස් පවා කට්ටිය අල්ලගෙන ඉන්නවා එවන් නැතුව රුපියල තව දුරටත් වැටේ කියලා. දැන් මේ යන විදිහට ටිකක් බරපතලයි වැඩේ.
8: මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ තත්වේදී නින්දන මිල ඉහළ යෑම සහ අනිකුත් කාරණා ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසා ඩොලරය සතියක් වගේ ඇතුළතදී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. ඩොලර් උත්පාදනය විශාල වශයෙන් අඩපණ වෙලත් නැහැ. අපේ අපනයන ආදායමත් වෙනදට වඩා අපි වැඩි කරගෙන තියෙනවා. සංචාරක කර්මාන්තිනුත් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම විදේශීය ප්‍රේෂණ නිරන්තරයෙන්ම වැඩි වෙමින් පවතිනවා. ආයත් පෞගිය දවස් දෙක ඇතුළතද පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්වය ක්‍රමිකව සමතේකට පත් වෙනවා. කිසිදු ආකාරයක ආර්ථික බිඳවැටීමක්වත් ආනයනයේ සීමා කිරීම හෝ ගැටලුකාරී තත්වයක්වත් නෙමෙයි. ඔබ කිසිදු ආකාරයකට කලබල වෙන්න එපා. වැරදි සහ නොමග යන තොරතුරු මත වැරදි තීන්දුව తీරන ගන්න එපා කියන යෝජනාව මම කරනවා.
3: දිව්වා සුලිකුණාට වෙන විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා පරිපූර්ණ කැස්තමේන්තුවක් මගින් වෙන්කල රුපියල් බිලියන 500ක බදලෙන් රුපියල් බිලියන 200ක් මේ වන විට වියදම් කර අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. එම මුදල් වෙනත් වියදමක් සඳහා යොදවා නොමැති බවත් එමෙන්ම එම මුදල් කිසිදු අනවශ්‍ය වියදමක් සඳහා යොදවා නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. අනුව මෙම වියදම් සිදු කළ ආකාරය සවිස්තරාත්මකව වසර අවසානයේ වන විට පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ජනබලවේග රජයේ බලයට පත් වී ගෙවුණු මාස 18ක කාලය තුළ නීතිය බලාත්මක කිරීමේ අනපරත් සම්මත කර ගැනීම වේගයෙන් ඉහළ ගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පිළියේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. ඔවුන් පවසන්නේ 2015 යහපාලන රජයේ මුල් මාස 18ක කාලය තුළ හා සැසඳීමේදී වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවේ මුල් මාස 18 තුළ නීති අනපතක් සම්මත කිරීම අතින් සීග්‍රෙන් ඉදිරියට පැමිණ ඇති බවයි. යහපාලනයේ මුල් මාස 18 තුළ නීති 20ක් සම්මත කර තිබෙන අතර වත්මන් පාලනයේ මුල් මාස 18 තුළ සම්මත කර ඇති නීති ගණන 32ක්. විශේෂයෙන් යහපාලනයේ සහ වත්මන් ජාතික ජනබලවේග රජය යන පාලනයන් පත්වන්නීම දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මුල් කරගෙන වීමද විශේෂත්වය. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් විපක්ෂයේ සංධානයක් නිර්මාණය වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ පාර්ශවයන් මෙන්ම ආණ්ඩුවේ පාර්ශවයන්ද විවිධ මත පල කරමින් සිටිනවා. මේ පසුගිය දිනවල පැවති ජන හමුවලදී ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව පළ වූ අදහස්.
9: එතන දේශපාලනලා තියෙන විශාලම ඛේදවාචක සහ විහිළුව තමයි දැන් රනිල් වික්‍රමසිංහටයි සජිත්ටයි නාමල්ටයි එකතු වෙන උන්නුත් එහෙම ඕනුනහම් පස්සේ එතකොට ඇත්තට මේ තුන්දෙනා එකතු වුනහම මේ පාර්ශව තුන එකතු වුනහම මේ රටේ පාලන ඉතිහාසය. එතකොට මේ කාටවත් මේ කර්ණ වෙච්ච දේවල් සම්බන්ධ තමන්ට තිබිච්ච විවේචන ඔක්කොම අතරින් අපි මේක දැක්කා මේ අර 2022 ගෝල්ෆේ සර්ගලින් පස්සේ තිබිච්ච තත්ත්වයේ තුලත් අපි දැක්කා රනිලුයි රාජපක්ෂලේ හරියක් දාගෙන එනවා. ඒතර කවුරුවත් මහ බැංකුව හොරකම් ගැන කතා කරෙත් නෑ. තාජුලිනින් ගැන කතා කරෙත් නෑ. ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරෙත් නෑ. මේ මුකුත් කතා කරන්නේ. ඒ නිසා මේ ඔක්කොම ගැන නිහඬ වෙයි. නිල විපක්ෂය රංචු ගෙහුණාන් පස්සේ ඒ රංචු ගෙසීමේ වාසිය ආණ්ඩුවට එනවා. මොකද නිල විපක්ෂය රංචු ගෙහුණාම පාස්කු බහාර කතා කරන්නත් බෑ. මහ බැංකුව වංචාව කතා කරන්නත් බෑ. මුකුත් කතා කරන්න බෑ. ඉතින් එතෙන්ට තමයි දේශපාලන ගමන් කරමින් තියෙන්නේ.
10: ඒකාපති විපක්ෂයට අපි කරන්නේ සිරුම් දෙන එකව කරලා මේ ආණ්ඩුවේ මේ අදුරදර්ශී පාලනය බෞද්ධ ආගමට සංස්කෘතියට අධිකරණයට මේ සියලුම තැන්වලට ගහන එක වළක්වන්න ඒකපති විපක්ෂය අපි කරන්නේ සිළුම බලයන් එකව කරන්නේ. අපි ඊළඟ මැතිවරණවලදී බෙදිලා ඉල්ලන්නේ අපි ඔක්කොම එකව කරන ඒ පොදු පාලම හදන ඒකපති විපක්ෂය.
11: පුළුවන් නම් ඔයගොල්ලෝ හිස රනිල්ගේ ගන්න, කඳ සජිත්ගේ ගන්න, S2 හැම වෙලෙම පියවෙලා ඉන්න නිමල් සිරිපාලගේ ගන්න, කට වාචාල කුණුහරප කියන තිස්ස කුට්ටි ආරච්චිගේ ගන්න ඔක්කොම අරන් ආවත් මේ ආණ්ඩුව මේ රටේ ජනතාව රකින්නවා සහතිකයි. මේ ආණ්ඩුව gedera යවන්නේ නැහැ ජනතාව.
3: 2019 අන්තම ඒ වසරේ සිදු පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැන්ට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට අදාළව නඩුව අධිකරණයේ හමුවේ කැමු උපස්ථාපේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර රැඳවුණු නියෝග මත රතපාසෙක්න රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල ආරක්ෂි මාර්ග සඳහන් කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහතා මේ දක්වා පසු වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරය වන අතර එහිදී තමාට වදහිංසා සිදු කරන බව පවසමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ පිහිටවීමට අදාළ පනත් කෙටුම් පත රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගියදා නිල ගැසට් පත්‍රයේ මගින් නිකුත් කර ඇති මෙම පනත් කෙටුම් පතට අනුව යෝජිත නීති සම්පාදනයේ මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සමාජිකත්වයේ නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ දැංවීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනයේ සතුවන බව එහි දැක්වෙනවා. මෙම පනත් කෙටුම් පතට අදාළව යෝජිත ආයතනයේ ප්‍රධානතම අරමුණු ලෙස සුදුසුකම් ලත් මාධ්‍ය වෘත්තිකයන් ආයතන වෙත බඳවා ගැනීම, ඔවුන්ගේ කුසලතා සහ පුහුණු වීම තවදුරටත් වර්ධනය කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම, විශේෂ ආචාර ධර්ම පද්ධතියක් මගින් වෘත්තීය විනය පවත්වාගෙන යාම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමග සහයෝගීතාවයේ ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වනවා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා

0: 88 දශමහය ලක්මිහිර ගෙනේන පරණ කතා. අද කතාව පාන් පොලිම. දවසක් උදේ නස්රුදින්ගේ බිරිඳ ඔහුට කතා කර පාන් ගේන්න කිව්වා. ඔහු බේකරිය ළඟට යන විට එහි දිග පොලිමක් ඇති බව දැක්කා. මේක නම් ලේසියෙන් ඉවර වෙන පාටක් නැහැ. ඔහු උපායක් කල්පනා කළා. එවිට කදිම අදහසක් ඔහුගේ සිතට ආවා. අද මාලිගාවේ උපන්දින උත්සවයක්ලු. සුල්තාන්වරයා දුවගේ උපන්දිනයට නොමිලේ කෑම බෙදනවලු. නස්රුදින් පාන් පොලිම ළඟට ඇවිත් උස් හඬින් එහෙම කිව්වා. ටික වේලාවකින් පොලිමේ සිටි අය එකා දෙන්නා බැගින් ඉවත් වී අන්තිමට ඉතුරු වුණේ නස්රුදින් පමණයි. මං විතරක් මොකටද සල්ලි ගෙවලා පාන් ගන්නෙ? හැමෝම මාලිගාවෙන් නොමිලේ බෙදන ආහාර ගන්න ගිහින්. මාත් එහෙ යන්න ඕන. නස්රුදින්ට තමන් බොරුවක් කිව්ව බව අමතක වුණා. මාලිගාව ළඟට ගිය විට එහි නොමිලේ කෑම බෙදන පාටක් පේන්න තිබුණේ නැහැ. නස්රුදින් එනු දැක මිනිස්සු ඔහු අල්ලාගෙන ගුටි බැට දුන්නා.
1: නස්රුදින්ට තමන් කියපු බොරුව මතක නැති වුණා. මේ බොරුව මතක නැති වෙන එකත් මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කාලෙන් කාලට මේ දේශපාලනයේදී ලංකාවේ දැන් එකක් කියනවා ටික කාලයක් යනකොට ඒක මතක නැහැ දැන් වෙන මොකක් හරි එකක් තමන් කිව්ව බොරුවටම තමන්ම රැවටෙනවා මොකද හිතන්නේ එහෙනම් තමන්
2: ඉතින් ඇත්තරම මේ මෙච්චර කාලයක් ලංකාවේ මිනිසුන්ට අර ප්‍රභාකරන් කියලා තියෙනවානේ ලංකාවේ මිනිසුන්ට හැමදේම මතක තියෙන්නේ එක දවසයි දෙකයි මාස තුනයි කියලා ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒක මනුස්ස ගතියක්ද කියලා මට හිතෙනවා මොකද අපි මේ ඕස්ට්‍රේලියාවේ ඔබ දන්නවා ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ ඡන්ද මේ පොරොන්දු ගත්තාම ලේබර් පක්ෂයේ ඡන්ද පොරොන්දු ගත්තාම මේ ඡන්ද පොරොන්දු වලින් කීයෙන් කීය දිෂ්ඨ කරන්නේ ඒ ඡන්ද පුරොන්දු ඉතිහාසයට එකතු වෙන එක කතා පිටපතක් විතරයි. ඉතින් ඒක ඉතිහාසයේ පුරා මේ දේශපාලකයෝ නිරන්තරයෙන්ම කරන දේ තමයි නස්රුදීන් කරලා නස්රුදීන්ට තමතුණා. මොකද ඒක සාමාන්‍යකරණයටපත් වෙලා. සාමාන්‍ය කිසියම් මොදයක් සාමාන්‍යකරණේ උනායින් පස්සේ අපිට ලැජ්ජා භාවය නැති වෙනවනේ. ලැජ්ජා භාවය නැති වෙනකොට අපිට හිතූ මනාපිට හිතූසේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් අවසනාවකට මේ අනුර කුමාර දිසානායකගේ පාලන ක්‍රමයේ ඇත්තටම පුනරුදේ කියලා තමයි අපිට කියවේ. ඒකට මෙහෙම නොවේවා කියලා හිතනවා නමුත් ඒක නොවේ කියලා හිතෙනවා. මොකද දන්නවද මේ සලේගේ සිද්ධුමත් එක්ක ඇත්තරම කියනවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය වශයෙන් මේ රටේ අරගලිය වෙනුවෙන් රටේ වෙනසක් වෙනුවෙන් පිනී හිටපු සියලුම ජනතාව කිසියම් මොව විදිහකට ප්‍රබෝධයට ඒත් එක්කම යුක්තිය ඉටු වෙනවා. මොකද අපි අද පලස්තීනයේ මැරෙන අහිංසක දරුවෝ වෙනුවෙන් අපි කතා කරනවා. අපි ඒ දරුවෝ වෙනුවෙන් අවම යුක්තියක් ඉෂ්ට වෙන දාට අපි සන්තෝෂ වෙනවා. අපි මොන ලෝකක ජීවත් වුණත් මොන රටක ජීවත් වුණත් අර මේ එදා පාස්කු ප්‍රහාරයේ දවසේ විශේෂයෙන් මේ අහිංසක දරුවෝ කී දහහක් මිය ගියාද? ඒ කිසි ඒ දරුවෝ මැරෙනවා දන්නේ ඇයි මේ මැරෙන්නේ අපි මේ බලයක් වෙනුවෙන් හෝ කිසියම්ම පුද්ගලයෙක්ගේ හැඟවිච්ච ආශාවක් එහෙම නැත්නම් උමනාවක් ඉෂ්ට කරගන්න කියලා අපි දන්නේ නැහනේ. ඒ දරුවෝ මැරුණා. ඒ දරුවන්ට යුක්ති ඉෂ්ට විය යුතුයි. ඒක අපේ දේශපාලන මතවාදයට අයිතිම නැහැ. අඩංගුම නැහැ. අපි ඒක කතා කළ යුතුයි. අන්න ඒක සිද්ධ විය යුතුයි. ඒක තමයි මං හිතන්නේ අපි කාගෙත් ප්‍රාර්ථනාව. එහෙම නේද ජගතයි?
1: ඔත් අර කිව්ව බොරුවටම රැවටුණා කියන්නේ දැන් පාස්කු ප්‍රහාරයට පස්සේ ප්‍රාස්කු ප්‍රහාරයේ විනිතයන්ට යුක්තිය ඉෂ්ට විය යුතුයි කියලා මේ මෙල්බර්න් වලත් අපි දන්න කියන කට්ටිය සංවිධානය වුණා. සංවිධානය වෙලා ඉතින් ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරා. ඉතින් ජනාධිපති කරේ ඔහු මේ ගැන හොයලා රටේ ආරක්ෂාව තහවුරු කරලා ප්‍රාස්කු ප්‍රහාරයේ විනිතයන්ට සාධාරණ ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තුවක් තියුණා. ඒ වෙලාවේදී කතෝලික සභාවත් බලාපොරොත්තු වුණා මේ ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මේ වැඩේ හරියට හොයලා කරයි කියලා. නමුත් අපි දැක්කා ඊට පස්සේ මේක හොයන වෙනකොට හොයන මිනිස්සුන්ව මාරු කරලා විශාල විදියට ඒ හොයන එකට බාධා කරනක දැනට අනාවරණය වෙන විදියට ඒ ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකලාපය තුළ ප්‍රමුඛමතාවය දීලා තුනේ ප්‍රාසික ප්‍රහාරය හොයන අයව ඒකෙන් අධෛර්යයටපත් කරන්න. ඉතින් ඊට පස්සේ මේ වාසනාවට මේ පුණ්ඩරදු රජයේ පත් වුණාට පස්සේ දැන් මේක හොයනවා හොයාගෙන යනවා ඒක හරිපාරේ යනවා කියලා අපිට දැනෙනවා. එතකොට අර මුල්ම කාලේ අර විඳිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියපු කට්ටිය හිටියේ නැහැ කවුරුවත්. තමන්ගේ බොරුවට තමන්ටම මතක නැති වෙලා. ඉතින් ඒගොල්ලෝ කවුරුවත් නැහැ මේ ඊට පස්සේ දැන් ඒ පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා වෙන කණ්ඩායමක් මේක කරගෙන යනකොට දැන් අර අය මේගොල්ලන්ට hina වෙනවා. දැන් මේ මොකද්ද ඕගොල්ලෝ කරන්න කියලා. ඒ වගේම තමයි අපි මේක මේ අර උතුරු දකුණු මාරු වෙන එක හරි ලස්සනට ලංකාවේ සිද්ධ වෙනවා. සරත් පොන්සේකාව හිර කරලා හිටියා. එතකොට සරත් පොන්සේකා රණවිරුවෙක් නෙමෙයි. දැන් සුරේෂ් සලේ හිර කරලා ඉනකොට සුරේෂ් සලේ රණවිරුවෙක්. එක කණ්ඩායමකට රණවිරුවෙක් වෙනවා, එක වෙලාවකට රණවිරුවෙක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ ලංකාවේ මේ ඉතාමත්ම විෂම ක්‍රමයකට පවතිනවා. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ හැම දෙයකින්ම මතු කරන්න හදනවා ලංකාවේ මේ නීතිය කියන එක දේශපාලනයට යට වෙලා තියෙනවා කියලා. මිනිස්සු අතර, මහජනතාව අතර නීතිය පිළිබඳව, අධිකරණය පිළිබඳව තියෙන විශ්වාසය පළුදු කරනවා. අධිකරණය නීතිය පිළිබඳව විශ්වාසය පළුදු වෙච්ච රටකට පවතින්න බෑ. එතකොට මිනිස්සු තමන්ගේ අතර නීතිය ගන්න හදනවා. ඒක නිසා විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි මිනිස්සු අතර අධිකරණයට අධිකරණයට සහ නීතියට තියෙන ගෞරවය ඒ විදියට ආරක්ෂා වෙන්න ඕනේ. ඒකට මේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ඒ විදියට සිද්ධ වෙන්න ඉඩ හරින්න ඕනේ. දැන් එතකොට ගැටලුව මොකද්ද? සුරේස්සලේ අත්අඩංගුවට අරගෙන තින්නේ ත්‍රස්තවාදයේ
3: වැලැක්වීමේ
1: පනත යටතේ. ඉතින් එතකොට ඒ පනතට අපි අතර මතභේද තියෙන්න පුළුවන්. නමුත් පනතට මම පෞද්ගලිකව විරුද්ධයි. ඒ පනතෙන් මිනිසුන්ට වෙච්ච අකටයුතු ප්‍රමාණය වැඩි. අනවශ්‍ය විදියට මිනිසුන්ව අත්අඩංගුවට අරගෙන ජනාධිපතිගේ කැමැත්ත මත දිගින් දිගටම නඩු අහන්නේ නැතුව රඳවගෙන හිටියා. අවුරුදු ගණන් රඳවගෙන මිනිස්සු හිටියා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ඒ නිසා ඒ වගේ පනත් හොඳ නෑ ලංකාවට. ඒ පනත අහෝසි විය යුතුයි. ඒ පනත අහෝසි විය යුතුයි කියන එක එහෙම කරනවා කියන එක පුනරුද්ධ රජයේත් එක දේශපාලන පොරොන්දුවක්. නමුත් මේ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින අය, සුරේෂ් සලේ ඇත්තටම ඔය පනතෙන් විශාල වශයෙන් වැඩගත්ත කෙනෙක්. මිනිස්සු අත්අඩංගුවේ තියාගන්න එයා බොහෝ දේවල් කරපු කෙනෙක්. නමුත් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින අය පවා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවශ්‍ය කරන්න කතා කරන්නේ නැහැ. යෝජනා කරාමත් ඔවුන්ට ඒක අවශ්‍යතාවයක් නැහැ. මෙතන විශාල ගැටලුවක් තියෙනවා. අපිට අවශ්‍යතාවය තියෙන්නේ ලංකාවේ නීතිය හරියට ඉෂ්ට වෙනවා කියලා මහජනතාව අතරට මතයක් අරගෙන යන එක. එතකොට ඒ ඉෂ්ට නොවෙනවා කියලා මතය ගෙනියන අය උත්සාහ කරන්නේ රටක් කඩාකප්පල් කරන උත්සාහය. ඉතින් රට කඩාකප්පල් වෙනවා කියලා කියන්නේ ඉතින් ඒක රටේ ජනතාවටම තමයි පීඩා විඳින්න වෙන්නේ. නීතිය යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති තැනක ජනතාව ඒක තමන්ගේ අතට නීතිය ගත්තොත් එහෙම ඒ රට පාලනය කරන්න බැරි වෙනවා.
3: ඔව්, ඇත්තටම අර රංජිත් කිව්වාගේ නීතිය කියන දේ පැවතිය යුතුයි. ඉතින් නීතිය ක්‍රියාත්මක වෙන බව අපට පෙනෙමින් තිබෙනවා. මොකද දූෂිත දේශපාලඥයෙක් හිරේට නියම වෙනවා. ඊයේ අද අවුරුදු 16කට ඔහු හිරේට නියම වෙනවා. වරිදි 4කට, එක වරදකට අවුරුදු 4 බැගින් අවුරුදු 16කට ඔහු සිරගෙදර නියම වෙනවා. ඔහු ඒ ප්‍රදේශයේ හැඳින්වුනේ කප්පම් සරණ කියලා. මොකද ප්‍රසිද්ධියේම ඔහු කප්පම් ගත්ත කියලා වාර්තා වුණා. ඒකේ කතාවට අපිට අහන්නට ලැබිච්ච දේවල් හරිම අප්‍රසන්නයි. අර රඹුටන් වෙළෙන්දියන්ගේ පවා රුපියල් 100 ගානේ දවසට කප්පම් ගත්ත
2: කියලා,
3: 200 ගානේ ගත්ත කියලා ඒ කාලේ කතාව තිබුණා. එච්චර පහත් විදියට මේ මිනිස්සු කප්පම් ගත්තා. ඉතින් ඒ මිනිස්සුන්ට මෙහෙම දඬුවම් ලැබෙනකොට රජය පත් කරපු මිනිස්සුන්ට සතුටක් තියෙනවා. මොකද මිනිස්සුන්ගේ අපේක්ෂාව වුණේ මේ වගේ මිනිස්සුන්ට දඬුවම් දෙන එක. ඉතින් පියවරෙන් පියවර මේ දේවල් සිදු වෙමින් යනවා. ඒ දේවල් සිදු වෙනකොට ඉතින් සමහර අය කලබල වෙනවා. මේ මිනිසුන්ට ආවඩන අය කලබල වෙනවා. ඉතින් අර මෙල්බන් නුවරත් ඒ වගේ තමයි. යාළුකම් හිතමිත්‍රකම් වලට වඩා සලේට තියෙන ආදරේ ලොකු කරගත්ත මිනිසු මෙහෙ ඉන්නවා. ඉතින් අර හිතමිත්‍රකම් පැත්තක දාලා යාළුවන් එක්ක පහර ගහන්න, යාළුවන්ට තරහ වෙන්න, ඇනුම් පද කියන්න දැන් සමහරු පටන් ගන්න තියෙන හැටි අපට පේනවා. ඉතින් හරි කනගාටුදායකයි.
2: ඔව්, ඇත්තටම සුරේෂ් සලේ ඒ කියනගෙන මේ සාමාන්‍යයෙන් ඒ කාලේ මේ විපක්ෂයේ විශේෂයෙන් මේ අපේ මේ කවුද අපේ යහපාලන කාලේ පාර්ලිමේන්තුවේ ඇතුළු හැම කෙනෙක්ම ප්‍රසිද්ධියේ කතා කළා සුරේෂ් සලේ තමයි මේකේ ප්‍රධාන චූතිතයා, ප්‍රධාන මෙතන වැඩකරු කියන එක. ඒක හරින් ෆෙනෑන්ඩුගේ පාර්ලිමේන්තු කතා බැලුවත්, ඒත් එක්ක රනිල් වික්‍රමසිංහේ පාර්ලිමේන්තු කතා බැලුවත්, ඒත් එක්ක විපක්ෂයේ ඒක හරින් ෆෙනෑන්ඩුගේ